0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM. Broadcasting in your language.
1: ඔබ ඇති කරන බලපෑම සුළු මොහොතකදී පවා දැකගත හැකි වනු ඇත. එය ජීවිත වෙනස් කරන සුළුය. එය උද්‍යෝගිමත් සහ ප්‍රායෝගික, තෘප්තිමත් සහ බලාපොරොත්තු සහගත විය හැකිය. ඔබ ඔබ සේම අනන්‍ය විය හැකිය. ඉතින් ඔබේම වූ ආකාරයකට ඔබේ චිසොම් සුදුසුකම කෙනෙකුගේ ජීවිතයක යහපත් වෙනසක් ඇති කරනු ඇත. එසේම ඔබේත් සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධිය දක්වා ඔබට උචිත සුදුසුකම චිසොම් හි ඇත. චිසොම් සොයා දැන්ම අයදුම් කරන්න. චිසොම් වඩා යහපත් වෙනසකට RTO 0260.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
2: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහ

0: මෙල්බන්හි විසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාව උදෙසා රසබර සාර සංග්‍රහය සමග මුසුවන ගුවන් විදුලි ප්‍රවේශය ෆ්‍රී ට්‍රිපල් ඉසෙට් ඔබව මෙසේ ආමන්ත්‍රණය කරයි. සකලවිධ කලා නිමැවුම් සහ රටවට පසුකොට ලෝවට තතුවිත්තිද සමගින් සෑම ඉරිදාවකම උදෑසන 8 කනිසමට ඉරිදා සංග්‍රහයෙන් ඔබව මුණගැසෙන්නට අපට අවසර.
1: අනුමුදු මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට සම්බුද්ධ ධර්මයේ රැගෙන ඉතා වටිනා පොහොය හෙටට එදී තිබෙනවා. මේ වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවත් විදේශගත බෞද්ධ බැතිමතුන් ආගමික පූජා කටයුතු සූදානම් කර තිබෙන බව ඔබ දන්නවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරත් පරිහර විහාරස්ථාන මුල් කරගෙන එවැනිම කටයුතු සංවිධානය කිරීම සාමාන්‍ය සිදුවීමක්. ඉතින් මේ වටිනා පොහොය දිනය පිළිබඳව සිහිපත් කරමින් අද දවසේ අපේ වැඩසටහන වෙනුවෙන් ඔබත් සමග පුරා පැය දෙක කාලයක් ගොනිගත කිරීමටයි අප මේ සූදානම් වන්නේ.
2: අනුරාධපුරේ අනුරාවණෙකු ඒ උතුමන්ගේ බලය අප විසින්ද ඉදිරියට ගෙන යා යුතුයි. පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ ගීපද සංකල්පනාවක් ආචාර්ය වික්ටර් රත්නායකන් විසින් සංගීතත් කොට තිබෙනවා. ගීතී ගායනයේ නිරංජලා සරෝජනී.

0: අද උදෑසන ධම්මචින්තව පවත්වන්නේ යුරෝප් ධම්ම නිකේතනාධිපති අතිපූජ්‍ය ශාස්ත්‍රපති කෝට්ටේ සන්තින්ද්‍රිය නායක ස්වාමීන් වහන්සේ විසින්.
1: නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික පින්නතුනි, එට අපි ශ්‍රේෂ්ඨ දවසක් අනුස්මරණය කරනවා. ලෝවාසී බෞද්ධ ජනතාවට වෙසක් පුර පසළොස්වක් පොහොය යම්සේද, ඒ වගේම ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට එට එළඹෙන පොසොන් පුර පසළොස්වක් පොහොය ඉතාම වටිනෝ. ඒ වටින්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අපේ මාතෘභූමියට මව්බිමට තථාගත බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය නිල වශයෙන් ගෙනාපු දවස. ඒ නිල වශයෙන් කියලා කිව්වේ රජතුමා, ඒ කියන්නේ දේවානම්පියතිස්ස රජතුමා අභිමුඛව ඉදිරිපිට මේ පිළිබඳව දේශනා කරපු නිසා. ඔබ ඒ ඉතිහාසය දන්නවා. ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සමගම ඉත්‍ය උත්‍ය සම්බල බද්දසාල සුමන සාමණේර බණ්ඩුපු උපාසක කියන මේ පස් පිරිසම පැමුණුණා. මෙතනදී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ධම විතරක් නෙවෙයි අපේ මව්බිමට ගෙනාවේ. එතනදී අර සුමන සාමණේරයන් වහන්සේ අදිශීල සම්පන්න උපසම්පන්න භාවයට පස්සේ පත් කරලා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ කොහොමද කියන එක නිල වශයෙන් අපේ රටට හඳුන්වලා දුන්නා. ඒ විතරක්ද නෑ, අර බණ්ඩුක උපාසක හිටියනේ, ඒ උපාසක තනවත් ප්‍රවෘජ්ජා භූමියට පත් කළා. මේ ශාසනික දොරටුව, ශාසනික දායාදෙලි දෙන්නේ කොහොමද කියන එක නිල වශයෙන් හඳුන්වලා දුන්නා. එතනදී අපි තේරුම් ගන්න ඕනේ තව දෙයක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ ධර්ම විතරක් නෙවෙයිනේ අපේ රටට දායාද හැටියට ලැබුණේ. අපි කියන ශ්‍රේෂ්ඨ සංස්කෘතිකුත් අපට ලැබුණයි කියලා. එතකොට ඔබ කල්පනා කරයි, ඒ වෙන විට අපේ රටේ සංස්කෘතියක් තිබුණේ නැද්ද කියලා? අපේ රටේ ආගමක් ධර්මක් තිබුණේ නැද්ද කියලා තියෙන්න ඇති. බුදුරජාණන් වහන්සේ අපේ මාතෘභූමියට වැඩියයි කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත් නිල වශයෙන්, ඒ කියන්නේ රාජ්‍ය මට්ටමින් මේ ධම ලැබිච්ච දවස නේද? එතකොට ඒ ධමත් එක්කලා අපි දන්නවා අපේ රටේ ගමයි පන්සලයි වැවයි දාගබයි කියන මෙන්න මේ සංකේතාත්මක ධර්මතාවයන් අපේ හදවත් තුළට සමීප වුණේ මේ මහින්දාගමනය නිසා. ඒ නිසා තමයි මහා සාගරේ පරයන මහා වැව් ඉදි වුණේ. ඒ වැව් ඉස්මත්තේ අහස කුස හමායන මහා දාගැබ් බෙදුණා, ශ්වේතවර්ණ මහා දාගැබ්. ඔබට අද අනුරාධපුරයට පොළොන්නරුවට යනකොට මේ සංස්කෘතික ලක්ෂණ ඉතාම පැහැදිලිව අපට පේනවා. ඒ විතරක් නෙවෙයි, අපි ඉතිහාස ප්‍රවෘත්තියෙන් අහලා තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේ විවිධ දේවල්, ඒ කියන්නේ අපේ රටට අවශ්‍ය කරන, අපේ රට දියුණු කිරීම සඳහා ආර්ථික වශයෙන් අවශ්‍ය කරන යම් යම් දේවල් තම පිය රජතුමාගේ මාර්ගයෙන් අපේ රටට ගෙන්නගත්තයි කියලා. ඒකත් වටිනවා. මේක තමයි දෙරටක් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. දැන් මේට වඩා තියෙන මූලික කාරණේ පිළිබඳව හිතන්නකො. දේවානම්පියතිස්ස රජතුමා, ඒ කියන්නේ අපේ රාජ්‍යය කරපු රාජතුමා, එදා මුවදඩීමේ ගිය දවසයි කියලා අපි අහලා තියෙනවනේ. ඒක මිස්සක පව්ව පාමුල තමයි මේ මුවදඩීමේ ගියේ. ඒ වෙලාවේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන අර පිරිස මිස්සක පව්වට වැඩම කරලා තියෙන්නේ. ඒකේ මුවේ පසුපස්සේ හඹාගෙන යන රජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා තිස්ස තිස්ස කියලා නමින්. එතකොට රජෙකුට සුඛී නමින් ආමන්ත්‍රණය කරන්න පුළුවන් ජගත කවුද කියලා මේ රජතුමා වික්ෂිප්ත වෙලා කලබල වෙලා වටපිට බැලුවා. බලනකොට කවදාවත් නොදැක්ක අහවස්ත්‍ර පුරවගත්ත පිරිසක් මේ මිස්සක පව්ව මුදුනේ ඉන්නවා. රජතුමා බය වුණා. කවුද මේ? මට මේ නමින් ඇමතිවේ. අත තිබෙන දුනු ඊතලයේ ඒ පැත්තට යොමු වුණා. ඒ කියන්නේ මර බය ඇතිවෙන්න ඇති. ඒ වෙලාවේදී මිහිඳු මහරහතන් වහන්සේ තමන් වහන්සේ කවුද කියලා හඳුන්වලා දුන්නනේ, සමනාමයන් මහරජ ධම්මරාජස ශාවක තවේව අනුකම්පායේ ජම්බුදීපයි දාගත. මේ පොඩි වාක්‍ය හතරේ තියෙන උන්වහන්සේගේ හැඳින්වීම, මහරජ ධම්මරාජස ශාවක අපි ධර්මරාජන් වහන්සේගේ ශ්‍රාවකයෝ, අන්න පොඩි ඉඟියක් දුන්නා කවුද අපි. මේ වෙන විට දේවානම්පියතිස්ස රජුරුයි ධර්මාශෝක රජතුමයි අතරේ නුදුටු සම්බන්ධතාවයක් තිබුණා, ලියුම් ගනුදෙනු වලින් පමණක්. එතකොට ධර්මාශෝක රජතුමා දේවානම්පියතිස්ස රජතුමාට දැනුම් දීලා තිබුණා, මම ධර්ම ශ්‍රාවකයන් වහන්සේ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණා, ඔබත් එසේ වෙන්න කියලා. මේ දැනුම දේවානම්පියතිස්ස රජුරන්ට තිබුණා. එතකොට ධම්මරාජස්ස ශ්‍රාවකයි නම් මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ, තවේව අනුකම්පාය ඔබට අනුකම්පා පිණිස ජම්බුදීපය දාගත්තා, දමදිවිඳලා පියාවේ. එතකොටම තේරුම් ගත්තා, එහෙනම් මගේ මේ අදිත්ත මිත්‍රයා, ඒ කියන්නේ නුදුටු මිත්‍රයාගේ රටේ ඉඳලා පැමිණිච්ච ආගන්තුක පිරිස කවුද? බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. අන්න ඇඳින්වීම. දැන් මෙතනදි තමයි පින්නතුනේ අපේ රටේ අපේ මව්බිමේ තථාගතයන් වහන්සේගේ ධාම ස්ථාපිත වෙන්නට ආරම්භ වුණේ. මා මේ ඉතිහාසයේ බිනක් මතක් කළේ ඒ අතීතය පිළිබඳව කතා කරලා ඔබ දන්නවා අපිට පළක් වෙන්නේ නැහැ ඇත්ත. නමුත් මේ අතීතය අපි හැඳුන්නේ මොකටද? අපට ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් තිබුණා. ඒ සංස්කෘතියට මුල වුණේ අර වැවයි දාගබයි ගමයි පන්සලයි. මේක හරියට අපේ ගහට පොත්ත වගේ මතක තියාගන්න. ගහේ පොත්ත ගලවපු දාට ගහ මැරෙනවා කියන එක. ඒ නිසා අපේ කමට පහර දුන්නොත්, අපේ සංස්කෘතිය විනාශ වුණොත්, අපේ ශිෂ්ටාචාරය විනාශ වුණොත්, සිංහලකම බෞද්ධකම කියන ගහ මැරිලා යනවා. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ පොසොන් පුරපසළොස්වක බොහෝ දවසේ ඔබ මගේ යුතුකම ශ්‍රී ලාංකික බෞද්ධය ඇටියට ඒ අනන්‍යතාවයේ කොහේටියත් ආරක්ෂා කරගෙන අපේ කම කියන එක සුරකින ආකාරයට කටයුතු කරන්න. මේ පණිවිඩය ඔබහට මේ පොසොන් පුරස් පසළොස්වක බොහෝ දවසට කලින් දවසේ ඔබට ලබා දෙමින් තෙරුවන් සරණ මා ප්‍රාර්ථනා කරනවා. ඔබට සම්මා සම්බුදු සරණයි.
2: අද කිතුබෙති කතාව ඉදිරිපත් කරන්නේ ගරු ක්‍රිසන් සිල්වා පියතුමන් විසින්.
3: මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද සාමාන්‍ය සමයේ 13 වන ඉරුදින අප සමිදානන් වහන්සේ අපි හැම කෙනෙකුටම අද ආරාධනා කරනවා උන්වහන්සේට ප්‍රේම කරන්නට කියලා. කෙසේද උන්වහන්සේට අපි ප්‍රේම කරන්නේ? මවටත් පියාටත් වඩා, පුතාටත් දුවටත් වඩා අපි උන්වහන්සේට ප්‍රේම කරන්නට ඕන. උන්වහන්සේ පවසන ආකාරයට මේ ප්‍රේමය අපි තාමත් අපේ ජීවිතේ තේරුම් අරගෙන නැහැ. උන්වහන්සේ මෙසේ අදහස් කරන්නේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපගේ ජීවිතේ අපි උන්වහන්සේට මුල් තැන දෙන්නට ඕන, ප්‍රථම ස්ථානය අපි දෙන්නට ඕන. ආදරය අපි ඉගෙන ගත්ත කාගෙන්ද? දෙවියන් වහන්සේගෙන්. කෙසේද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සැබෑ ආදරය අපිට පෙන්වුවේ? උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයන් මේ ලෝකයට එවීම තුළින් උන්වහන්සේ අපිරිමිත ලෙස මනුෂ්‍ය සංහතියට ප්‍රේම කළා. නමුත් ඒ ප්‍රේමය ඔවුන් තේරුම් ගත්තේ නැහැ. ස්වාමින් වහන්සේ දුක් විඳා මරණයටපත් වුණා. නමුත් උන්වහන්සේ මරණය පරාජය කරමින් නැවත උත්තාන වුණා. එසේනම් අද දවසේදී ස්වාමින් වහන්සේ අපිට නැවතත් මතක් කරලා දෙනවා, උන්වහන්සේට අපේ ජීවිතේ අපි අග්‍රස්ථානයේ දිය යුතු බව, උන්වහන්සේට අපි ප්‍රේම කරන්නට ඕන. ඒ මන්දයත් උන්වහන්සේ තමයි අපිට ඉගැන්වුවේ. කුරුසය දරාගෙන උන්වහන්සේව අනුගමනය කරන ආකාරය. අද උන්වහන්සේ ආරාධනා කරනවා, සිය කුරුසිය දරාගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නොවේ. උන්වහන්සේ අපේ සුදුසුකම් සොයා බලනවා. අපේ සුදුසුකම් මොනවද ප්‍රේමවන්තේනි? අපිට තියෙන මේ ලෞකික සැප සම්පත්ද? එමත් නැත්නම් අපේ තියෙන වගකීම්ද? අපගේ ජීවිතයේ තියෙන එකිනෙකා සමග ඒ අපි ඇති කරගත්ත සම්බන්ධතාද? අපගේ පවුල් ජීවිතයේද? අපගේ දරුවන්ද? දරුවන්ගේ වැඩ කටයුතුද? ඔවුන්ගේ අනාගතයේද? ස්වාමීන් වහන්සේ සුදුසුකම් ලෙස සලකන්නේ නෑ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන ඒ සුදුසුකම තමයි ඔබට මට පුළුවන්ද ඒ කුරුසය දරාගෙන උන්වහන්සේ අනුව යන්නට. අපිට පුළුවන් නම් කුරුසය දරාගෙන උන්වහන්සේ අනුව යන්නට, ඒ තමයි අපගේ තියෙන එකම සුදුසුකම. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම උන්වහන්සේගේ කුරුසේ මාර්ගය තෝරාගෙන කියන එකයි. ස්වාමීන් වහන්සේ අපිට නැවතත් මතක් කරලා දෙනවා අද දවසේදී, සිය දිවි රැකගන්නා එය නැති කරගනි. අපේ ජීවිතේ අපි උත්සාහ කරන්නේ අපේ ජීවිතය රැකගන්නට, මේ ලෞකික ජීවිතය රැකගන්නට අපි උත්සාහ කරන්නේ. ස්වාමීන් වහන්සේ කියනවා එයින් පලක් නැහැ, ඔබ ඔබේ ඒ ජීවිතය නැති කරගන්නවයි කියලා. මානිසා සිය දිවි නැති කරගන්නා එය රැකගනි. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපිට අපේ ජීවිතය පරිත්‍යාග කරන්නට පුළුවන්, කැප කරන්නට පුළුවන් නම් ස්වාමීන් වහන්සේ කියන ඔබට එදාට ගැලවීම ලැබෙනවයි කියලා. ස්වාමීන් වහන්සේ පවසන මේ සත්‍යතාවය අපි අපේ ජීවිතේ අවබෝධ කරගනිමු. අපි උන්වහන්සේ වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට පවා සූදානම් වෙන්නට ඕන. එසේ කළොත් උන්වහන්සේ කියනවා අපි හැම කෙනෙක්වම සදාතනික ගැලවීමේ ඒ සැලැස්මට ඇතුළත් කරනවායි කියලා. ස්වාමීන් වහන්සේ පෙන්වන මාර්ගය ඉතාමත්ම පැහැදිලි ප්‍රේමවන්තේනි. උන්වහන්සේ යහපත් ජීවිතයක් ගත කරන්නට අපි හැම කෙනෙකුටම ආරාධනා කරනවා. දිවැසිවරයෙක් වන්නට ඒ මන්දයත් දිවැසිවරයෙක් පිළිගන්නා දිවැසිවරයෙකුගේ විපාකය ලබන නිසා. උන්වහන්සේ නැවතත් ආරාධනා කරනවා සත්පුරුෂයෙක් වන්නට කියලා. ඒ මන්දයත් ඔබ සත්පුරුෂයෙක් නම් ඔබ තවත් සත්පුරුෂයෙකු පිළිගන්නවා. එසේ පිළිගන්නකොට ඔබට ස්වාමින් වහන්සේගෙන් ඒ විපාකය ලැබෙනවා. ස්වාමින් වහන්සේ අපි හැම කෙනෙකුටම පෙන්වා දෙන්නේ අපේ ජීවිතේ සරල වෙන්නට ඕන, නිහතමානී වෙන්නට ඕන, යටහත් පහත් වෙන්නට ඕන, එකිනෙකාව සහෝදරකමින් අපි වැළඳ ගන්නට ඕන, පිළිගන්නට ඕන. ස්වාමින් වහන්සේ එය බෙහෙවින්ම අගය කරනවා. උන්වහන්සේ අපිට හිමි විපාකය කිසිසේත්ම නැති නොවනසේ දානය කරන බව අපි හැම කෙනෙක්ම මතක තබා ගනිමු. අපි යහපත් වෙමු, ශිෂ්ට සම්පන්න වෙමු. ස්වාමින් වහන්සේගේ වටිනාකම් තුල අපි ජීවත් වෙමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේකවා. සියලු බලති දෙවි මහෝත්තමේ ආනන්වන පියානෝද පුත්‍රයානෝද ශ්‍රදාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.

ලංකාවේ දිනකින් ශ්‍රී ලාංකික බෞද්ධ පැතුමතුන්ට වැදගත් වෙන පොසොන් පොහො දිනේ එළඹෙනවා. ඒ වෙනුවෙන් ඔබ තෝරාගත් මෙම පොසොන් බැති ගීතය ආචාර්ය විශාරද නන්ද මල්ලිගේ ගායනයක්. පද රචනයේ පූජ්‍ය රූපහස්

0: ആയു ബോവാണ്. മേത്രി ട്രിപ്പലിസെറ്റ് ഗ്വാനുതിലിയെ സിംഗള സേവയായി സത്യ സിംഗള പുവാ സംസ്കരണ കർമ്മിന് ഒബത്തെ ഇതിരിപ്പാത് കരണ മാമ ജയന്താമർത്തുങ്ക പ്രഥമയൻ പുവാത് സിരസ്ഥല ഇന്ത്യാനുസാഗർ കലാപേ ആരക്ഷാവ് ശക്തിമത് കിരീമ സദാ അമേരിക്ക സജ്ജനപദേ വിസിൻ ശ്രീലങ്കാവ് വെത്ത് ചന്ദ്രികാ സംനിവേദന പദ്ധതിയക് ലബാതെ ഇന്ധന മിലദീ ഗനീമട്ട് റുസിയാണു രാജ്യ സമാഗം ദെക ശ്രീലങ്കാവേ ലിയാപദിഞ്ചി കരേ ത്രസ്തവാ ദേവലക്വിമ്മേ പണത് മെമ വസരേ സിട്ട അഹോസി കിരീമട്ട് പിയവര ഗന്നാ ബവട്ട് ജനാധിപതിതുമാഗേൻ പ്രകാശയക് അല്ലാസ് ലബാ ഗനീമ പിലിബന്ധവ ചോദനാവകട്ട് ദേശപാലജ്ഞയകു നീതിജ്ഞയകു സഹ ഹെടപ്പു അധ്യക്ഷകവരയകു അത്തരങ്ങുവട് മഹാഭാണ്ഡാകാരയെ ഡോളർ മില്യന 2.5 മുതലക് അസ്ഥാനഗത വീമ IMF വടസടാന കരേ ശ്രുജു ബലപേമക് എല്ല കർണു എതൈ ശ്രീലങ്കാവേ IMF നേവാസിക നിയോജിതവരിയ പവസായി ഐസിസ് നായകത്വേട പക്ഷപാതീവ ദിവരും ബവട നൗഫ മൗലവീഗൻ പാപോച്ചാരണയാക് ഡെങ്കു പെതിരിയമേ അതി അവധാനമ ബസ്നാഹിര പലാത്തട വെനിസ്യൂലാവട ബലപേ പ്രബല ഭൂകമ്പനിയൻ ദാസകട ആസന്ന സംഖ്യാവാക് ജീവിതാക്ഷയട ബ്രിത്താന്യ അഗ്രാമാതി ദൂരയ സദാ ആൻഡ്രൂ ബംഹാം തർഗബിമട പെമിനേ ദൻപുവത് സവിസ്തരവ ഇന്ത്യാനു സാഗര കലാപേ സമുദ്രീയ ആരക്ഷാവ സഹ സംനിവേദന സമത്തതാ ശക്തിമത് കിരീമാരമുണു കരഗണിമിൻ അമേരിക്കാന ഡോളർ മില്യന 4 വാടിന ചന്ദ്രികാ സംനിവേദന പദ്ധതിയാക് ശ്രീലങ്ക നാവിക ഹമുദാവട ലബാദിമട പിയവര ഗത്തെവ് അമേരിക്ക സജ്ജന പദയ പ്രകാശ കരായി ദക്കുണു സഹ മാധ്യമ ആസിയാനു കടയുത്തു പിലിബന്ധ അമേരിക്കാനു സഹകാര രാജ്യ ലേഖാം പോൾ കപൂർ കൊളംബ വറായ നെങ്കുളം ലായതി ശ്രീലങ്ക നാവിക ഗജപാഹു പരിശ്രയേദീ സിന്ധുക്കല്ല നില സഞ്ചാരേക്കതി മെമ നിവേദനയെ നികുത്കരണ ലബി ഏതി ആരക്ഷക രാജ്യ അമാത്യ വിശ്രാമിക മേജർ ജനറൽ അരുണ ജയശേഖര സഹ ശ്രീലങ്ക നാവിക ഹമുദാപതി വൈസ് അഡ്മിറൽ കാഞ്ചന ബണകുട വിസിൻ അമേരിക്കാനു രാജതാന്ത്രിക നിലധാരീന്മ പിലിഗനു ലബൂ മെമ സഞ്ചാരയാത്രതുല സമുദ്രീയ സഹയോഗിതാവയ പുലുൽ കിരീമ അന്താർജാതിക നൗമാർഗ ആരക്ഷാ കിരീമ കലാപീയ ആപദാ സഹന സേവാ സപീമ സഹ ഇന്ത്യൻ സാഗരെ ഹരാസിതുവട നീതി വിരോധി ജാവാരം മെടപ്പവത്തീമ സന്ധ സജ്ജന പദേ ദിവനു ചന്ദ്രികാ സന്നിവേദന താക്ഷണേ ഭാവിതാക്കൽ ഹെക്കിയാകാര്യ പിലിബതവ് ദിപാർശവ അത്ര വിശേഷ സാക്ഷാവാത്ത പവത്വിയത് കോബ്ഹാം സഹ ഇൻമാസാറ്റ് സമാഗം വിസിൻ നിഷ്പാദിത മെമ ഫ്ലീറ്റ് ബ്രോഡ്ബാൻഡ് സംനിവേദന പദ്ധതിയ ശ്രീലങ്കാ നാവിക ഹമുദാവേ ഗെമുറു മൂദേ നിരീക്ഷണ കടയുത്തുൽ നിരത്തര നൗകാവത് സവികിരീമട നിയമിതായി മെമ താക്ഷണീയ മകിൻ നൗക അത്ര മെന്മ നൗക സഹ ഗൊടുബിം പീതി മൂലസ്ഥാന അത്ര ആരക്ഷിത ഹാണ്ട് ദത്ത സഹ ഹൂമാറു തൊറതുരു ഹുമാറു കരഗനി മേഹക്കിയാവക് ലബിന അത്ര വേറല തീരൻ ഒബട്ട് ഇത ഏത മൂദേ ക്രിയാൻവിത്തുവല എതിര വിട്ടത് അഖണ്ഡ സംനിവേദന പാക്ക ගත හැකි බව සඳහන් වෙයි. අමරිකානු බලධාරීන්ට අනුව මෙම නව පද්ධතිය මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට සිය ප්‍රධාන මූලස්ථාන ගුවන් යානා සහ සෙසු නෞකා සමග සජීවීව සංනිවේදනය පවත්වා ගැනීමට අවස්ථාවක් සැලසේ. එමගින් සමුද්‍රීය කලාපීය නිරීක්ෂණ කටයුතු ශක්තිමත් වන අතර මෙහෙයුම් සම්බන්ධීකරණය හදිසි ආපදා ප්‍රතිචාර දක්වීමේ මෙන්ම නීති විරෝධී ජාවාරම් වලට සම්බන්ධ යාත්‍රා වැටලීම සහ ජාත්‍යන්තර වෙළඳ නව මාර්ග ආරක්ෂා කිරීමේ කටයුතුද වඩාත් කාර්යක්ෂම වනු ඇත. මෙහිදී අදහස් දැක්වූ අමරිකානු සහකාර රාජ්‍ය ලේකම් පෝල් කපූර් ප්‍රකාශ කළේ මෙම තාක්ෂණය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංනිවේදන ක්ෂේත්‍රයේ දැවැන්ත නවීකරණයක් වනු ඇති බවයි. මේ ඔස්සේ ශ්‍රී ලංකාවට හදිසි අවස්ථාවන්හිදී වඩාත් කඩිනමින් ක්‍රියාත්මක වීමටත් වාණිජ නව මාර්ග සුරකීමටත් ඉන්දියන් සාගරයේ සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමටත් ඉහළ දායකත්වයක් ලැබුණු ඇතයිද ඔහු විශ්වාසය පළ කොට සිටී. මේ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යාකරමින් යෝජිත ගොඩබිම් පාලම් ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලැබුණු සැණින් ඊට අදාළ පියවර ගැනීමට ඉන්දියාව සූදානමින් සිටින බව මෙම විෂය පිළිබඳ සමීපව කටයුතු කරන ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි. දෙරට අතර ගොඩබිම් සංනිවේදනය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මාර්ග පද්ධතිකින් සම්බන්ධ කිරීම සඳහා කිලෝමීටර් 30ක දිගින් යුත් පාලමක් ඉදිකිරීමට යෝජනා වී ඇති අතර මෙවැනි විට එය ශ්‍රී ලංකාව තුර දැඩි කතාබහකට දලක්ව ඇත. විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩෙලමිර පුවත්පත සඳහන් කරන්නේ මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් වන අතර පසුව ඉන්දියාව දෙහි ඇති වැදගත්කම වටහාගෙන ඊට කැමැත්ත පළ කොට ඇති බවයි. ශ්‍රී ලංකාව මේ සඳහා හරිත සංඥාව ලබා දුනොත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව සූදානම් බව සඳහන් වෙයි. මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් සන්තෝෂ් චාද දෙරට අතර ගොඩබිම් සම්බන්ධතාවයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කර තිබිණි. අන්තර්ජාතික වෙළඳපොළෙන් ඉන්ධන මිලදී ගැනීමේදී පවතින තරඟකාරීත්වය ඉහළ නැංවීමේ අරමුණින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රුසියානු රාජ්‍ය සතු සමාගම් දෙකක් ලංකාවේ ලියාපදිංචි කර තිබේ. මේ හරහා එම සමාගම් වලට ඉදිරි ටෙන්ඩර් ක්‍රියාවලීන් සඳහා දායක වීමට අවස්ථාව හිමිවන බව සංස්ථා නිලධාරියෙක් ප්‍රකාශ කළ සිටියේය. මෙසේ ලියාපදිංචි කර ඇති රුසියානු සමාගමක් වන්නේ රොස්නෙෆ්ට් සමාගමයි. රුසියාවට එරෙහිව පනවා ඇති ඇමරිකානු සම්බාධක ඉවත් කර පවතින තාක්කල් ශ්‍රී ලංකා වෙළඳපොළට ඉන්ධන සැපීම සඳහා වන තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියට සහභාගී වීමට මෙම සමාගම් වලට අවස්ථාව පවතී. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මෛරු නෙත්තුකුමාර මහතා සඳහන් කළේ මෙම ලියාපදිංචි කිරීම පසුගිය සතියේදී සිදු කළ බවයි. මෙයට පෙර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් වර්ගයේ ඇමරිකානු බොරතෙල් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් අනුමැතිය ලබා දී තිබුව අතර ඊට අදාළ පළමු තෙල් නැව පසුගියදා දිවයිනට ළඟා වී ඇත. මේ අතර ගෝලීය බොරතෙල් මිල දර්ශකයන් වී කැපී පෙනෙන පහත වැටීමක් සනිටුහන් කරමින් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 76 සීමාවෙන් පහතට ගොස් ඇති බවත් මේ ඉරාන යුද ගැටුම් ආරම්භ වීමට පෙර පැවති මිල මට්ටමට වඩා පහත වැටීමක් බවද සඳහන් වෙයි. හෝමු සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහන නෞකා ගමනාගමනය යථා තත්ත්වයටපත් වීම සමගම ප්‍රින්ට් වර්ගයේ බොරතෙල් මිල මෙලෙස ඩොලර් 76 සීමාවෙන් පහළ දක්වා ගමන් කොට තිබිණ. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ඩීසල් මිලද මාස 3කට වැඩි කාලයකට පසුව ප්‍රථම වතාවට ගැලුමකට ඇමරිකානු ඩොලර් 5 සීමාවට දක්වා පහත ගොස් ඇත. ඇමරිකානු ජනමාධ්‍ය වාර්තා අනුව ඩීසල් ගැලුමක සාමාන්‍ය මිල ශත 2කින් පහත වැටි ඩොලර් 4.98ක් ලෙස සටහන් වී ඇත. මේ අතර ලෝක වෙළඳපොළේ පවතින ඉන්ධන මිල මෙලෙසම ඉදිරියටත් පැවතුනොත් එළැඹෙන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය වන විට එහි සහනය ජනතාවට ලබා දීමට හැකිවනු ඇතැයි ප්‍රවාහන මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා පවසයි. අමාත්‍ය දිමල් රත්නායක මහතා අවධාරණය කරන්නේ ඉන්ධන අලවීම් ලාභ ඉපැයීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බවයි. වත්මන් මිල සූත්‍රය සහ සහනාධාර පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මේ වන විටත් රජය විසින් සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක පමණ සුවිශේෂී සහනාධාරයක් ජනතාව වෙනුවෙන් ලබා දෙන බවයි. 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙම වසරේ සිට අහෝසි කිරීමට පියවර ගන්නා බැව් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු අමතමින් ප්‍රකාශ කොට සිටි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ එම පනත අහෝසි කර සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වෙන සංශෝධනවලට යටත්ව නව පනතක් ඉදිරියේදී හඳුන්වා දීමට කටයුතු කරන බවයි. 1979 වසරේ ජූලි මාස 20 වෙනිදා එවකට පැවති රජය විසින් මෙම 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුලින්ම හඳුන්වා දෙනු ලැබීය. ඉන් අනතුරුව පසුගිය 2022 මාර්තු මාස 29 වෙනි දින එවකට පැවති රජය විසින් මෙම පනතේ සංශෝධනයක් සිදු කරමින් එය 22 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලෙසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් වීමට පියවරගෙන තිබිණ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා පමණක් ඉලක්ක කරගත් නව නීති පද්ධතියක් හඳුන්වා දෙන බැවද ජනාධිපතිවරයා අවධාරණය කරයි. සාක්ෂිකරුවන්ට විදේශයන්හි සිට සාක්ෂි දීමට අවස්ථාව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඇතම් අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි දීමට සිටින සාක්ෂිකරුවන් ශ්‍රී ලංකාවට පැමිණ සාක්ෂි දීමට බියක් දක්වන බවයි. ඔවුන්ගේ ආරක්ෂාව සහ පහසු සැලකිල්ලට ගනිමින් විදේශගතව සිටින සාක්ෂිකරුවන් සඳහා එම රටවල්වල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත නිලධාරීන් ගොස් සාක්ෂි ලබා ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටී. මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන සැකකරුවන්ගේ අයිතිවාසිකම් සුරකිමින් ඔවුන්ට නීතිඥවරුන් පුද්ගලිකව හමුවේ හැකි ස්ථානයක් කොළඹ අපරාධ කොට්ටාසේ ස්ථාපිත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා එම කොට්ටාසේ අධ්‍යක්ෂකවරයාට නියෝග කරමින් දන්වා ඇත.
1: සැකකරුවෙකුට සිය කරුණුවල රහස්‍යභාවය ආරක්ෂා කරමින් ඒවා නීතිඥවරයාට ඉදිරිපත් කර සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ අයිතියක් ඇති බවත් අනුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අයිතිවාසිකම් කඩ කිරීමට හැකියාවක් නොමැති බවද පෙන්වා දුන්නේය. පොලිසිය විමර්ශනවලට බාධා නොවන පරිදිම කටයුතු සකසන ලෙසට දන්වා සිටි මහේස්ත්‍රාත්වරයා පොලිසිය ඉඩකඩ මදිවීම හෝ සැකකරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් යයි කියා අයිතිවාසිකම් යටපත් කළ නොහැකි බවද පෙන්වා දෙයි. මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඟයුම් නියෝග මත රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටානාමත්තාගේ ජීවිතයට සිදුවිය හැකි අවදානම වළක්වාලීමටත් වෙනත් සුවපහසු බන්ධනාගාරයක රඳවා තැබීමටත් යන හේතුන් මත නඳුන් චින්තකගේ බිරිඳගෙන් සහ මිදිගම රුවන් නැමැත්තාගෙන් අතිවිශාල මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට හේතුවෙන් පිටපු අධිකරණ අමාත්‍ය විදේජහස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රකිත රාජපක්ෂ හොරණ සමග ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැදිගේ යන තිදෙනා එළඹෙන ජූලි 3 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කොට ඇත. අත්අඩංගුවටපත් ඉහත නම් සඳහන් චුද්දිතෙන් තිදෙනා 2023 වසරේ මාර්තු මාසයේදී ඩුබා රාජ්‍ය වෙත ගොස් එහිදී හරක්කටාගේ බිරිඳ සහ මිදිගම රුවන් යන අය හමු වී රුපියල් කෝටි 12කට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇතැයි සඳහන් වෙයි. මේ අතර ඉස්ලාම් දාමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම මගින් ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙලීමට ක්‍රියා කළේයයි චෝදනා ලබා වරදකරු කළ බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද මාස නාමයක සිරදඬුවම සහ රුපියල් 1500ක දඩය කොළඹ මහාධිකරණය විසින් තහවුරු කොට ඇත. එම සිරදඬුමින් තමන් වහන්සේ නිදහස් කොට නිදහස් කරල සිල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා විසින් මෙකී තීන්දුව ලබා දී තිබේ. අලුතින් පිහිටුවන ලද මහජන ණය කළමනාකරණයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා විසින් මෙකී තීන්දුව ලබා දී තිබේ. අලුතින් පිහිටුවන ලද මහජන ණය කළමනාකරණ කාර්යාලයෙන් මැතිදී සිදු වූ

ටෙස්ට් පාස් මයිකල් සඳහන් කොට ඇත්තේ ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ මෙම බාහිර ණය මුදල නොලැබීම හේතුවෙන් නව බාහිර ගෙවීම් හිඟයන් ඇතිවීම වැළැක්වීම පිළිබඳ අඛණ්ඩ කාර්ය සාධන නිර්ණායකය ශ්‍රී ලංකාව අතින් උල්ලංඝනය වී ඇති බවයි. මෙම හේතුවෙන් වැඩසටහනේ 5 නිසා 6 සමාලෝචනයට තේ ලැබීමට ඇති ණය වාරික ලබා ගැනීම සඳහා අදාළ හිඟ මුදල සාපේක්ෂව කුඩා අගයක් ගැනීම සහ නිවැරදි කිරීමේ පියවරයන් අනුගමනය කිරීම පදනම් කරගනිමින් එම නිර්ණායකයේ පැහැරහැරීම පිළිබඳ නිදහස් කිරීමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා බලධාරීන් ඉල්ලා ඇති බව ඇය විසින් සඳහන් කොට සිටී. මේ අතර මහා භාණ්ඩාගාරයේ $25,000,000 මුදල බාහිර පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාර්ක සභාවේ වාර්තාව එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවට බාර දෙන බැව් එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි. පාස්කු දින මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරය සිදු කර සහරාම් හෂිම් මෙතුරු පිරිසේ ආගමික නායකයා වන නෞෆෝ මෞලවි 2019 වසරේ නොවැම්බර් 11 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා මහතාට දී ඇති පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් දුන් ප්‍රකාශයක් බැව් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් තීන්දු කොට ඇත. සහරාන්ගේ ත්‍රස්ත කණ්ඩායමේ ආගමික නායකයා වශයෙන් සැලකෙන නෞෆෝ මෞලවීම සංවිධානයේ දෙවන අණදෙන නිලධාරියා සහ මාධ්‍ය ප්‍රකාශකයා වදෙන්ද සඳහන් වෙයි. මොහු ශ්‍රී ලංකාවේ නඩුවේ පමණක් නොව ප්‍රහාරය සම්බන්ධයෙන් කැලිෆෝනියා මධ්‍යම අධිකරණයේ පවතින නඩුවේද පළමු වන චූදිතයා බව සඳහන් වෙයි. නෞෆෝ මෞලවි FBI ආයතනයේද පාපොච්චාරණයක් කර ඇති අතර එම පාපොච්චාරණය FBI ආයතනයේ කැලිෆෝනියා මධ්‍යම උසාවියට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේද ඇතුළත් කොට තිබේ. එකී ප්‍රකාශයන් මගින් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තැනැත්තන් සැලසුම් කළ ආකාරය සහ ප්‍රහාරයේ අරමුණ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළිවේ. නෞෆෝ මෞලවි මීට වඩා වෙනස් ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන්නට හේතුවක් නොමැති අතර මූලික පරීක්ෂණ සිදු කෙරුණේ FBI ආයතනයේද උපකාර ඇතිව බැව් මෙකි වාර්තාව සඳහන් කරයි. දිවයින පුරා පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සහ මර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා දිස්ත්‍රික් 14කට අයත් ග්‍රාම නිලධාරීව සම්පන්සිය 38ක් අධි අවධානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කොට ඇත. එම වාර්තාවට අනුව වැඩිම බලපෑමක් එල්වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර කොළඹ ගම්පහසා කරුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරීව සම්බහුතරයක් මීට ඇතුළත් වේ. කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර බල සභා බල ප්‍රදේශයේ බත්තරමුල්ල මහරගම පිළියන්දල හෝමාගම කඩුවැල බොරලස්ගමුව දෙහිවල ගඩු වෙන සහ ගොතටුව වැනි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස රැසක ගාම නිලධාරී වසම් අධි අවධානම් සහිත බව හඳුනාගෙන ඇත. එමෙන්ම ගම්පා දිස්ත්‍රික්කයේ අත්තනගල්ල සීදුව කැලණිය රාගම මිනුවන්ගොඩ මීගමුව බියගම වත්තල කටාන සහ මහර ඇතුළු ප්‍රදේශ රැසක ග්‍රාම නිලධාරී වසම්ද මෙම අවධානම් ලයිස්තුවට එක් කර ඇත. කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම හොරණ ඉංගිරියේ මතුගම පානදුර වඩුව කළුතර සහ පයාගල යන ප්‍රදේශවල ග්‍රාම සේවාව සම්ද මීට බලපා ඇත. දැන් විදෙස් පුවත් වෙනිසියුලාවට බලපෑ දිත්ත භූකම්පණයෙන් මියගිය සංඛ්‍යාව 920ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම 3360කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද මේ වන විට විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සුන්බු නගර සිරවේ සිටින යසෝයා මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවද සඳහන් වෙයි. පසුගිය බදාදා තත්පර කිහිපයක පරතරයකින් වෙනසුවලාව හරහා රික්ටර් මාපකයේ 7.2 කා 7.5 ප්‍රබල භූකම්පා දෙකක් සිදුවින. කිර් ස්ටාමර්ගේ ඉල්ලාසුමෙන් පසු බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍ය ධූරය සහ ලේබර් පක්ෂ නායකත්වය සඳහා ඇන්ඩි බර්මිංහෑම් සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බැව් වාර්තා දක්වයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කිර් ස්ටාමර් සිය ධූරයෙන් ඉල්ලාසුන බව ප්‍රකාශ කිරීමත් සමග පුරප්පාඩු වන ලේබර් පක්ෂයේ නායකත්වය සහ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා තමන් තරඟ කරන බැව් ග්‍රේටර් මැන්චෙස්ටර්හි හිටපු නගරාධිපති ඇන්ඩි බර්මිංහෑම් නිල වශයෙන් නිවේදනය කරයි. අදට නියමිත සතියේ සිංහල පුවත් පමණයි. පුවත් සම්පාදනය අන්තර්ජාලයේ පුවත් ඇසුරෙනි. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්. You're listening to

0: මේ ත්‍රීචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවය. FM 92.3.
1: අදසි පරලෝසපත් වූ සුදෙස් කැකුණවිල තරුණ මහතා වෙනුවෙන් සිදු කෙරෙන අමංගල ස්තුතියයි. අපගේ ආදරණීය පුතුණුවන්ගේ අමංගල්‍ය වෙනුවෙන් සහ දානමය කටයුතු වෙනුවෙන් වැඩමවා වදාළ මහා සංඝරත්නයටත් ඒ අභාග්‍ය සම්පන්න සිදුවීම සිදු මොහොතේ පටන් අප සමග සිටි සීලු ඥාති හිත මිත්‍රාදීන්ටත් ආහාර පාන හා සෑම අයුරකින්ම උදව් උපකාර කළ සීලු දිනාටත් අමංගල්‍ය කටයුතු අපට අවශ්‍ය ආකාරයෙන් සිදු කර දුන් අමංගල්‍ය සමාගමටත් අමංගල්‍ය කටයුතු සහ දානමය කටයුතු ඉතා සාර්ථක අයුරින් සිදු කර ගැනීම සඳහා එහි මූලිකත්වය ගෙන කටයුතු කළ අප හිත මිත්‍රාදීන් සීලු දිනාටත් අප පවුලේ ගෞරවාන්විත ස්තුතිය මෙයින් පළ කර සිටිමු. අජිත් සුලාරි සහ රෝසි කැකුණවිල ඇතුළු පවුලේ සැම් යපට ලැබුණු අමංගල්‍ය ස්තුතිය.
2: මෙරට තොරතුරු සංග්‍රහය දින 45ක දැඩි විවාදයකින් සහ මැතිවරණ පොරොන්දු කඩකළ බවට අග්‍රාමාත්‍යවරයාට එල්ල වූ චෝදනාවලින් අනතුරුව කම්කරු රජයේ බදු ප්‍රතිසංස්කරණ බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී සම්මත විය. හරිත පක්ෂයේ සමග ඇති කරගත් ගිවිසුමකට ස්තුතිවන්නට කම්කරු පක්ෂයට නව නීති සම්මත කර ගැනීමට හැකියාව ලැබුණි. මේ අනුව 2027 ජූලි 1 හෝ ඉන් පසුව උපයන ප්‍රාග්ධන ලාභ සඳහා මෙතෙක් පැවති 50%ක ප්‍රාග්ධන ලාභ බදු වට්ටම CGT discount ඉවත් කර ඒ වෙනුවට 30%ක අවම බදු අනුපාතිකයක් පූර්ණ ප්‍රාග්ධන ලාභය සඳහා පනවනු ඇත. මීට අමතරව නේවාසික ආයෝජන දේපළ සඳහා ඍණ ලාභ ණය සහනය නෙගටිව් ගියරින් නව ඉදිකිරීම සඳහා පමණක් සීමා වනු ඇති අතර එම වෙනස්කම්ද 2027 ජූලි 1 සිට ක්‍රියාත්මක වේ. සම්මත වූ නව බදු පනතට අනුව වැඩ කරන ජනතාවට $1,000ක බදු අඩු කිරීමක් ලබා දෙනු ඇත. මේ අනුව බදු අය කළ හැකි ආදායම අඩු කිරීම සඳහා වෙන වෙනම වැඩ සඳහා ගිය වේදම් ඉල්ලා සිටීමකින් තොරව එය $1,000කින් අඩු කිරීමට අවකාශ හිමි වේ. නේවාසික දේපළ සඳහා සීමිත සහන ණය ගැනීමේ විධිවිධාන LRBA තහනම් කිරීමද ඇතුළුව ඉල්ලීම් රාශියකට එකඟ වෙමින් පනත සම්මත කර ගැනීම සඳහා හරිත පක්ෂයෙන් ප්‍රමාණවත් සහයෝගයක් ලබා ගැනීමට කම්කරු පක්ෂයට සිදු විය. මෙම වෙනස් කිරීම හේතුවෙන් ස්වයං කළමනාකරණ විශ්‍රාමික අරමුදල් සෙල්ෆ් මැනේජ් සුපර් ෆන්ඩ් ආයෝජකීන් නිශ්චල දේපළ මිලදී ගැනීම සඳහා භාවිතා කරන මූල්‍ය යාන්ත්‍රණය ප්‍රායෝගිකව ඉවත් කෙරේ. වසර අවසානයේදී කුඩා ව්‍යාපාර සඳහා විශේෂ නිදහස් කිරීම වල අවශ්‍යතාවය ඇතුළු තවමත් පැහැදිලි කළ යුතු කරුණු නිරවුල් කිරීම සඳහා රජයේ අතිරේක නීතිමය සංශෝධන ඉදිරිපත් කරනු ඇත. මීට අමතරව එහිදී යුවලක් දික්කසාද වුවහොත් හෝ එක් පුද්ගලයෙකු මිය ගියහොත් ඒකාබද්ධ දේපළ සම්බන්ධයෙන් දැනට බලපවත්වන නීති අදාළ නොවීමට නව ප්‍රතිසංස්කරණ හේතුවෙන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ විධිවිධානයන් ආමන්ත්‍රණය කරනු ඇත. ඕස්ට්‍රේලියාවේ ලොව ප්‍රමුඛතම කුඩා දරුවන් සඳහා වන සමාජ මාධ්‍ය තහනම මහාණ්ඩුව විසින් යෝජනා කරන ලද නව නීති යටතේ තවදුරටත් ශක්තිමත් කෙරේ. දෙසැම්බර් මාසයේ සිට TikTok, Facebook, YouTube සහ Snapchat වැතුළු ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකා වයස අවුරුදු 16ට අඩු අය ලියාපදිංචි වීම හෝ ගිණුමක් පවත්වාගෙන යාම වැළැක්වීම සඳහා සාධාරණ පියවර ගැනීම නීත්‍යානුකූලව අත්‍යවශ්‍ය කර තිබේ. නමුත් අගමැති ඇල්බනීසි ඊයේ සවස ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ විශාල තාක්ෂණික සමාගම් නීතියට අනුකූල වීමට ප්‍රමාණවත් ලෙස කටයුතු නොකරන බව තමා විශ්වාස කරන බව සහ සමාජ මාධ්‍යවල තවමත් ළමයින් ඕනෑවට වඩා සැරිසරන බවයි. සැලසුම් කර ඇති වෙනස්කම් යටතේ වයස අවුරුදු 16ට අඩු ළමයින් තම වේදිකාවලට ප්‍රවේශ වීම වැළැක්වීමට අපොහොසත් වන සමාගම් සඳහා උපරිම දඬුවම $ million 49.5 සිට $ million 99 දක්වා දෙගුණ කෙරේ. බාල වයස්කරුවන් තම වේදිකාවල ගිණුමක් ලබා ගැනීම නැවැත්වීමට ඔවුන් කර ඇති දෑ පිළිබඳව සාක්ෂි සැපයීමට සමාගම් වලට බලකිරීම සඳහා ඊ-සේෆ්ටි කොමසාරිස් ජූලි ඉන්මන් ග්‍රාන්ට් හට ශක්තිමත් බලතලද හිමිවනු ඇත. මගීන් තෝරා බේරා සංචාර ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වන පරිදි ටැක්සි, ඌබර් සහ අනෙකුත් කුලී මගී ප්‍රවාහන රථරිය දුරන් සඳහා බලපාන ටූ ස්ට්‍රයික් වර්ජන දෙකක් නැමැති රීතිය තවදුරටත් පුළුල් කිරීමට වික්ටෝරියා අනු රජයේ පියවර ගනී. ජූලි මස පළවෙනිදා සිට රජයේ ටූ ස්ට්‍රයික් රීතිය මීටර අනිසි ලෙස භාවිතා කරන රිසිට් පතක් ප්‍රතික්ෂේප කරන සහ සහායක සතුන් සහිත මගීන් හට පිටුපාන රිය දුරන් ඇතුළත් වන පරිදි පුළුල් කෙරේ. තමා සිය සහායක සුනකයා සමග රථයට නංවා ගැනීම ප්‍රතික්ෂේප කරමින් කුලි රථරිය දුරන් කිහිප වතාවක්ම ආපසු හරවාගෙන ගොස් ඇති බව එක් මගියෙක් පවසා ඇත. කුලි රථයක සේවාව ලබා ගැනීමට නොහැකිව මධ්‍යම රාත්‍රියේ වීදි කොනක සිටගෙන සිටීමට සිදු අවස්ථා 20ක් 30ක් පමණ ඇති බවද එම මගියා පවසා ඇත. වර්ජන දෙකේ ප්‍රතිපත්තිය යටතේ වසර 10ක් ඇතුළත දෙවරක් නඩු පවරනු ලැබූ රිය දුරන් හට ඔවුන්ගේ කුලි රථ ධාවනය සඳහා වන අනුමැතිය අහෝසි වනු ඇත. වීඩියෝ පටිගත කිරීම වලට අමතරව කුලි රථවල ශ්‍රව්‍ය පටිගත කිරීමද දැනටමත් අනිවාර්ය කර තිබේ. අගෝස්තු මාසයේ සිට කෙටි සංචාරයන්ද ඇතුළුව කිසියම් ගාස්තුවක් ප්‍රතික්ෂේප කිරීම වරදක් වනු ඇති අතර එය වර්ජන දෙකේ රීතියේ කොටසක් වනු ඇත. ඌබ වැනි වෙන් කරවා ගැනීමේ සේවා සපයන්නන් අගෝස්තු මාසයේ සිට අධික ගාස්තු අය කිරීම, සේවා ප්‍රතික්ෂේප කිරීම සහ පහර දීමේ සිද්ධීන් පිළිබඳව නියාමකයාට දැනුම් දිය යුතුවේ. අපගේ වඩාත් අවධානමට ලක්විය හැකි සමහර මගීන් සංචාරයේ කෙටි නිසා හෝ ඔවුන් සහායක සතෙකු සමග ගමන් කරන නිසා හෝ සේවය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට මෙම කර්මාන්තයේ ඉඩක් නැති බව වික්ටෝරියානු පොදු ප්‍රවාහන අමාත්‍ය ගැබ්‍රියෙල් විලියම්ස් මහත්මිය පවසා ඇත. මෝටර රථ පදවන්නන් හට මාස 3ක් මුළුල්ලේ රජය විසින් ඉන්ධන බද්ද 50%කින් අඩු කර ලබා දුන් සහනය ඉදිරි මාසයේ සඳහා වෙනසක් සහිතව ලබා දීමට රජය තීරණය කර ඇත. මෙතෙක් එම සහනය පෙට්‍රල් ලීටරයක් සඳහා ශත 32ක් වූ අතර ජූලි 1 වෙනිදා සිට අගෝස්තු 31 වෙනිදා දක්වා කාලය තුළ ලබා දෙන්නේ පෙට්‍රල් ලීටරයක් සඳහා ශත 16ක සහනයක් පමණි. ඉන්පසුව එම වට්ටම ලබා දීම අවසන් කිරීමට නියමිතය. අප්‍රේල් මාසයේ සිට නොමිලේ ලබා දුන් බර වාහන මාර්ග පරිශීලන ගාස්තුව ඉදිරි මාසයේදී ශත 16ක් වනු ඇත. වට්ටම් අඩු කිරීම හේතුවෙන් ඉන්ධන මිල තරමක් ඉහළ යාමට ඉඩ ඇති නමුත් ගෝලීය ඉන්ධන මිල වැනි අනෙකුත් සාධකද දේශීය මිල සඳහා බලපානු ඇත. මෙල්බර්න්හි සීතීර්ථව උණුසුම් කරන ෆයර්ලයිට් ෆෙස්ටිවල් ජූලි 3 වැනි සිකුරාදා සිට 5 වැනි ඉරිදා දක්වා ගිනිමය රාත්‍රී 3ක් ඩොක්ලන්ඩ්ස්හි හාබර් එස්ප්ලනාඩ්හිදී පැවැත්වේ. විශ්මිත ගිනි සංදර්ශන ශිල්පීන්, ලේස ආලෝක සංදර්ශන, දිලිසෙන පිකල් බෝල්, ගිනි වලවල් සහ ගිනි විදින සමගින් සජීවී සංගීතය සහ සැරිසරණ විනෝදාස්වාදකින් ඇතුළත් ෆයර්ලයිට් සැනකෙළියෙහි සෑම මොහොතක්ම ගින්න සහ ආලෝකයේ සමරීමකි. වරාය පුරා දර්ශනීය ලේස සංදර්ශනයකින් දිලිසෙන අතර වතුරුමල් සහ ප්‍රක්ෂේපණ ආලෝක සහ වර්ණ සංධානියක් ඩෙවලොප්මන්ට් වික්ටෝරියාහි ආලෝකමත් මුහුදු බෝයා 147ක එකෝ කලා ස්ථාපනයට එරෙහිව නිර්මාණය කරයි. ඊට අමතරව ඔබ කවදාවත් දැක නැති ආකාරයෙන් පිකල් බෝල් ක්‍රීඩා කෙරේ. මෙල්බර්න්හි හොඳම ශීතීර්තු ක්ෂණික ආහාර සහ පාන වර්ග උණුසුම් චොකලට් පාන සහ ස්මෝස් සිට උණුසුම් වීදි ආහාර දක්වා සති අන්තය පුරාම ඔබේ කුස උණුසුම් කිරීම සඳහා රසවත් සංග්‍රහ තිබේ. ඩොක්ලන්සි ගවේෂණය කිරීම සඳහා තවත් බොහෝ දේ ඇති අතර ෆයර්ලයිට් වෙතින් ඔබේ සංචාරය සම්පූර්ණ කිරීම සඳහා වෙරළබඩ අවන්හල් සහ බාර් ආකර්ෂණීය විනෝදාස්වාදයේ සහ අත්දැකීම් ලබා ගැනීමද සාප්පු සවාරිද සිදු කළ හැක. ෆයර්ලයිට් උළෙල සඳහා ඇතුල්වීම නොමිලේ.
3: මෙරට තොරතුරු සංග්‍රහය ඉදිරිපත් කළ මා විජය වික්‍රම කරුණාසේනේ.

0: අදට නියමිත සමාජ නිවේදන.
1: දහම් නිකේතනයේ යුරෝප පොසොන් පොහේ නිමිත්තෙන් දහම් නිකේතනයේ විහාරස්ථානයේ සිදු කරන පින්කම් වැඩිහිටි සහ ළමා සීල සමාදානය ජූනි මාසේ 28 වෙනි ඉරිදා පෙරවරු 8:30 සිට පස්සුරු 5 දක්වා පැවැත්වෙන අතර දරුවන්ගේ වැඩසටහන පස්සුරු 2ට අවසන් වේ. මෙදින පස්සුරු 5:30 සිට රාත්‍රී 8:30 දක්වා කච්චානි ජාතක කතා පොත ඇතුළත් විසක් තොරණ සහ මහා පහන් කූඩුව නැවත ප්‍රදර්ශනය කෙරේ. දහම් පාසලේ ආදි ශිශු දරුවන් විසින් මෙදින පස්සුරු 5:30 සිට බනිස් සහ ඉඟුරු තේ දන්සලක් පවත්වනු ලැබේ. ආහාර පොළද පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 93 33 48 48. ධම්මදීප බාමලා මධ්‍යස්ථානයේ දැන්ඩිනොම් විචිත්‍ර ධර්ම කතික පූජ්‍ය පාද කැලණියේ සාසන වංශ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවක් ජූනි මාස 28 වෙනිදා ඉරුදින රාත්‍රී 8ට විහාරස්ථානයේදී පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න භාවනා මධ්‍යස්ථානය 97 94 94 92 සෝමචන්ද්‍ර ප්‍රනාන්දු 0425 831 182. Friends of Lanka ආයතනයේ මගින් දෙවන වරටත් පවත්වන Help Learn English ව්‍යාපෘතියේ බරපැන සපයා ගැනීම වෙනුවෙන් කරන කොත්තු අලවියෙන් අරමුදල් රැස්කිරීමේ වැඩසටහන ජූලි මාස 19 වෙනි දින පැවැත්වේ. අනුරාධපුරයේ සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි ඉතා අඩු පහසුකම් සහිත පාසල් දෙකක දරුවන්ගේ ඉංග්‍රීසි සාක්ෂරතාව සහ පෞෂතා වර්ධනය ඉලක්ක කොට පැවැත්වෙන පාඨමාලාවට අවශ්‍ය බරපැන සපයා ගැනීමේ අරමුණින් පැවැත්වෙන මෙම සත්කාරයට දායක වීමට ඔබටත් ආරාධනා. එනවුම් බාර ගන්න අවසන් දිනය ජූලි මාස 5 වෙනි දිනට ප්‍රථමව ඔබගේ කොත්තු එනවුම www.friendsoflanka.org වෙබ් අඩවියට පිවිස එයට යොමු කිරීමෙන් ඔබ තෝරා ගන්න මධ්‍යස්ථානයකින් ජූලි මාස 19 වෙනි දිනදී ඔබගේ ඇනෝම ලබා ගන්නට පහසුකම් සලසා ඇත. ඩොලර් 20ක වැනි සුළු මුදලකින් ශ්‍රී ලංකාවේ දරුවෝගේ අනාගතයේ සුරකින අතරම ඉතා හොඳ කොත්තුවක රස විඳින්න. වැඩි විස්තර සඳහා අමතන්න ගාමිණී 0401 017 328 ජයතු 0412 354 449. Hume Sri Lankan Seniors Association. Free information session for seniors. The Hume Sri Lankan Seniors Association cordially invites you to attend an informative presentation by Services Australia, Centrelink. These sessions will provide valuable information about the benefits, services and support available to senior citizens in Australia, together with an opportunity to ask questions and obtain clarification on matters affecting older Australians. Date Wednesday 1st July 2026. Time 3 p.m. to 5 p.m. Venue number 115, Creek Drive, Gladstone Park Community Centre, Gladstone Park 3064. For further information, contact Ranjit 0469 760 755. අදස නීවිත සමාජ නිවේදන මෙතිකින් නිමාවටපත් වේ. මෙම සමාජ නිවේදනවල අන්තර්ගත කරුණු පිළිබඳ වගකීම ඒ සමාජ ආයතන සතුවේ. නියමිත දිනට නොලබෙන සහ අවශ්‍යතා සපුරාලන්ට අපෝසත් සමාජ නිවේදන සිංහල වැඩසටහන් තුළ ප්‍රචාරය නොවීම පිළිබඳව සිංහල අංශයේ වගකීම නොලැබේ. සිංහල අංශය වෙතින් ඔබ සංගමයට ලබා දී ඇති CN1 ෆෝරමේ පැහැදිලි ලෙස සිංහල අකුරින් ලියා ස්කෑන් කරන ලද හෝ PDF කරන ලද පිටපතක් එමිනුමක් ලෙස අමුණා බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට පෙර සිංහල triplez@yahoo.com.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන ලෙස ඉල්ලා සිටිමු. එම නිවේදනයේ ලීන විටදී කළු තින්ත පෑනක් භාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමු. ලිපි ශීර්ෂවල සටහන් කර එවන නිවේදන ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න කුමාර දිසානායක 0423 047 024.

0: You're listening to 92.3 FM, Radio 3ZZZ.
1: අද දිනේදී ඉත වටිනා පින්කමක් සිදු කරන බව අපට දැනගන්න ලැබී තිබෙනවා. මව පදවිය කියලා කියන්නේ අපේ ජීවිතයේ වටිනාම උත්තරීතරම පදවියයි. මවක් නැත්තම් මේ ලෝකයක් නැහැ කියලා මතක් කරන්න පුළුවන්. තම ආදරණීය මවගේ ජීවිතය රැකගැනීම සඳහා ධෛර්යවන්ත පුතෙක් සිදු කරන ආධාර රැස් කිරීමේ වැඩසටහනක් අද දවසේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෘත්තිය සිදු වෙනවා. ඒ තමයි පිළිකා රෝගයෙන් පෙළෙන තව ආදරණීය මවගේ ප්‍රතිකාර කටයුතු සඳහා තම පියාට අත්වැළක්වන්නට උත්සාහ දරන ආදරණීය පුතෙකුගේ ප්‍රයත්නයක් පිළිබඳව අපට දැනගන්න ලැබුණා. ඒ තමයි ලම්පයිස් අලෙවි කිරීමේ ව්‍යාපෘතියක්. මේ සඳහා දිනේ වශයෙන් සූදානම් වී ඇත්තේ අද දිනේ වුවත් මේට පසුගිය 26 වෙනිදාට පෙර ලියාපදිංචි වීම නැත්තම් ඇනුම් කිරීම සිදු කළ යුතු තිබුණා. ආහාර පාන ආදී සැකසීම සඳහා කාලයත් බඩු බාණ්ඩ වලදී ගැනීමත් සිදු කළ යුතු නිසා ඉතින් අද දිනේදී ලම්ප්‍රයිස් ප්‍රකට් නිවස් වලට ගෙනත් දීම සිදු කරනවා. මම මතක් කරන්නට යන්නේ තම මවගේ අසනීප වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා හිතන තමන් උපයාස පෑගත්ත දෙයින් තමන්ට සිදු කර ගැනීමට නොහැකි මොහොතක ඔබගේ සහයෝගය පතන ආදරණීය පුතුගේ ධෛර්යමත් වැඩසටහනකටයි. මේ සඳහා බොහෝ දෙනෙක් සහයෝගය දක් මේ කටයුතු සාර්ථක කර ගැනීමට ආධාර උපකාර දීමෙන් ආහාර පාන සකසා ගැනීම උදව් කිරීමෙන් සහ මිලදී ගැනීමෙන්. නමුත් මේ මොහොත වෙන විට මිලදී ගැනීම සඳහා කාලයක් නොමැති බව කනගාටුවෙන් උනත් මතක් කළ යුතු තියෙනවා. හැබැයි ඔබට පුළුවන් මේ ආදරණීය පුතාට කතා කරලා ඔහුට යම් මුදලින් ආධාරයක් කරන්න. ඔහුගේ දුරකථන අංකය 0462268846. නඳුන් 0462268846. ඔබට පුළුවන් මේ දුරකථන අංකයෙන් නඳුන්ට කතා කරලා මේ පිළිබඳ විස්තර දැනගන්න. එහෙමත් නැත්නම් ඒ සඳහා මුදලක් පරිත්‍යාග කරන්න. මතකද දුරකථන අංකය 0462268846. PID තියෙනවා. ඔබට පුළුවන් ඔවුන් වෙනුවෙන් යම් සත්කාරයක් සිදු කරන්න. ඒ අපට දැනගන්න ලැබුණු අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන මේ රටේ ජීවත් වෙන තරුණ පුතෙකුගේ උත්සාහයක් පිළිබඳවයි.
2: ක්‍රිස්තු වර්ෂ 1602 දී සර් තෝමස් බොඩ්ලි විසින් ආරම්භ කරපු බොඩ්ලියන් පුස්තකාලය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පර්යේෂණ පුස්තකාලය වගේම එය යුරෝපයේ පැරණිතම පුස්තකාලවලින් එකක්. ඒ වගේම තමයි බොඩ්ලියන් පුස්තකාලය ලෝ පිළිගත් පර්යේෂණ පුස්තකාලවලින් ප්‍රධාන ස්ථානක් ගන්න පුස්තකාලයක්. ශ්‍රී ලාංකික කතුවරුන්ගේ ඉතාම සීමිත ප්‍රමාණයක් කෘති මෙම පුස්තකාලයේ කෘති එකතුවට ඇතුළත් කරලා තිබුණත් මේ පුස්තකාලය සතුව ලංකාවට උරුම වූ ඓතිහාසික තල්පත් සහ දුර්ලභ ග්‍රන්ථ රසක් පවතිනවායි කියලා තමයි දැනගන්න තියෙන්නේ. ඉතින් වසර 10ක අකණ්ඩ කැපවීමකින් පස්සේ අපේ ශ්‍රී ලාංකික යකුවන ඉසුර වික්‍රමාරච්චි රචනා කරපු මහාවංශ ප්‍රදීපිකාව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බොඩ්ලියන් පුස්තකාලයේ දකුණු ආසියානු එකතුවට ඇතුළත් කිරීම සඳහා තෝරගෙන තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳ විස්තර දැනගන්න ඉසුර වික්‍රමාරච්චි මහත්මයව සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන් ඉසුර.
3: ආයුබෝවන්.
2: වසර 10ක අකණ්ඩ කැපවීමකින් පළ කළ මෙම වටිනා කෘතිය මේ අයුරින් ඇගෙීමට ලක්වීම ඔබගේ ශාස්ත්‍රීය පර්යේෂණට ලැබුණු වැදගත් ජාත්‍යන්තර පිළිගැනීමක් විදිහට තමයි අපට පෙනෙන්නේ. ඒ සම්බන්ධයෙන් මුලින්ම ඔබට 3ZZZ සිංහල ගුවන් විදුලි සේවයේ උණුසුම් සුබපැතුම් පිළිගන්වන අතර අපි ඔබෙන් දැනගන්න කැමති මහාවංශ ප්‍රදීපිකාව මේ පිළිගැනීමට ලක්ුණේ කොහොමද? ඒ ගමන කොහොමද සිද්ධ වුණේ?
3: ඇත්තටම බොහොමත්ම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඇත්තටම ඔබ මේ කියන මොහොත වෙන විට මට හාවඩ් විශ්වවිද්‍යාලේ එවගේම හාවඩ් විශ්වවිද්‍යාලයේ වයිට්නර් කියන ප්‍රධාන ලයිබ්‍රියකිනු එවගේම බ්‍රිතාන්‍යයේ ජාතික පුස්තකාලයනුත් ලිඛිතව ලැබිලා තියෙනවා ඒ ලයිබ්‍රියටත් මේ මහාවංශ ප්‍රදීපිකාව බාර දෙන්න කියලා. ඉතින් මං හිතන්නේ ඒකත් මේ මොහොත වෙන විට අම්මට ලිඛිතව ලැබිලා තියෙනවා. ඉතින් ඔබ කිව්ව කාරණාවත් එක්ක මොකද විශේෂයෙන්ම මෙවැනි පුස්තකාලවලට ලබා දීම සම්බන්ධයෙන් අපේ රටේ තියෙන ඉතිහාසය, අපේ උරුමයන්, අපේ අභිමානය ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් වුණා. ඇත්තටම ඒ පිළිබඳව මට නිහතමානී සතුටක් තියෙනවා. මේක ඇයි මෙහෙම තෝරගත්තේ කියන කාරණාවට ආවොත් මම මේ ග්‍රන්ථයේ තියෙන කරුණු ටික පැහැදිලි කරොත් මං හිතන්නේ සමහර විට ඔබතුමාලට පැහැදිලි වෙයි මේක මොනවාගේ පැත්තෙන්ද මොනවාගේ අධ්‍යයන කටයුතු වලටද මේක සුදුසු වන්නේ කියලා. මේ පොතේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මට අවශ්‍ය වුණා මේ අපේ රටේ රාජ පරම්පරාව. දැනට ඇත්තටම අපේ රාජ පරම්පරාව ක්‍රමානුකූලව සකසපු සහ ඒ රාජ පරම්පරාවේ සවිස්තරාත්මක විස්තරයක් ඇත්තටම අපේ ඉතිහාසය සතුව නැහැ. ඉතිහාසය සතුව නැහැ කියන්නේ ඉතිහාසය සතුව කරුණු අඩංගු වෙනවා. නමුත් එහෙම සවිස්තරාත්මකව නිවැරදි ආකාරය නිර්මාණය කරපු ඒවා හරීම අඩුයි. ඒ කියන්නේ පරම්පරාව එක්ක රජ කෙනෙක් එක්ක රජවරු 10 දෙනෙක්ගේ 15 දෙනෙක්ගේ වගේ අපි කියන අර රූක් සටහන් නැත්නම් ෆැමිලි ට්‍රීස් අඩංගු වෙනවා. නමුත් මේ රජවරු සියලුම දෙනාට පහේ මේ වගේ රුක් සටහන් අඩංගු වෙන ස්ථානයක් නැහැ, අඩංගු ප්‍රාන්තයක් නැහැ. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ අපේ රජවරු සියලුම දෙනාගේ මේ ෆැමිලි ට්‍රීස් ටික මේ පොතේ අඩංගු වෙනවා. ඒත් එක්කම මේ රජවරුන්ගේ රූප පත්‍රම් ගත්තොත් අපේ පිළිම සහ ප්‍රතිමා වගේ සිතුවම් ආදීන් අපේ රජවරු ගණන 10 දෙනෙකුටත් අඩු ප්‍රමාණයක් තමයි දැන්ට රූප සහ පිළිම ආදී තියෙන්නේ. ඉතින් මට අවශ්‍ය වුණා ඒට එහා ගිහිල්ලා මේ රජවරු කොහොම ඉන්නේද කියන කාරණාවට ගිහිල්ලා ඒ පිළිබඳ විවිධ අධ්‍යයනයන් කරලා ඒ රූපය නිර්මාණය කරන්න. මොකද ඒ රජවරු මොන වයසේද රජ වුණේ කියන එක ලොකු අධ්‍යයනයකින් පසුව මේ මා රජවරුන්ගේ රූප නිර්මාණය කරලා තියෙනවා නවීන තාක්ෂණයෙන්. ඉතින් මගේ පොතේ ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ මේ කාරණා දෙක. ඒ වෙනුවෙන් ඇත්තටම අධ්‍යයනය වශයෙන් මම වසර 8කුත් රූප නිර්මාණ වශයෙන් වසර 2කුත් වගේ වසර 10ක් මේ වෙනුවෙන් කැප කරලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් තමයි මහාවංශ ප්‍රදීපිකා.
2: ඒ වගේම තමයි මේ පොත තියෙන්නේ සිංහල භාෂාවෙන් නේද? එතකොට මේ භාෂාව හැටියට ඉංග්‍රීසි භාවිතා කරන විශ්වවිද්‍යාලවල මේ පොත ලබා ගන්නතම කොහොමද ඒක ඒගොල්ලෝ මේක පරිශීලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ?
3: ඇත්තටම අද තියෙන තාක්ෂණයත් එක්ක ඒක එච්චරම ගැටලුවක් නෙමෙයි. මොකද මටත් මුලින් අවශ්‍යතාවයේ තිබුණා මේක ඉංග්‍රීසි භාෂට පරිවර්තනය කරන්න. ගිය මාස තමයි මේ පොත ජනගත කරේ. ඉතින් මම ඇත්තටම මේ ඉංග්‍රීසි වලට පරිවර්තනය කිරීමේ කටයුතු කරගෙන මින් යන අවස්ථාවේ තමයි මට මේ අවස්ථාව උදා වුණේ. ඇත්තටම තියෙන තාක්ෂණයත් එක්ක ගත්තොත් දැන් අපිට පොතක ෆොටෝ එකක් පිටුවක ෆොටෝ එකක් ගහපු සැනින් අපිට ඒ පොතේ තියෙන සිංහල ඕනෑම භාෂාවක අපිට කැමති භාෂාවට වෙන් කරගන්න අවස්ථාව තියෙනවා. ඒ තාක්ෂණයේ තියෙනවා. ඉතින් තව එකක් ගත්තොත් මගේ පොත විශේෂයි. මොකද මේ පොත තාක්ෂණයත් එක්ක ගොඩක් බද්ධ වෙලා තියෙන්නේ. මොකද මට විශේෂයෙන්ම අවශ්‍ය වුණා මේ අපේ අනාගත පරපුර මේ ඉතිහාසයෙන් ඈත් වෙගෙන යන්නේ. ඒ ඈත් වෙන්න කරුණු කාරණා ගොඩක් බලපානවා. එකක් තමයි දැන් ඇත්තම දරුවෝ කියවන ප්‍රමාණය අඩුයි. ඉතින් කියවන ප්‍රමාණය නෙන්න අවම වෙනවා. මොකද ඒගොල්ලෝ ස්මාර්ට් ලෝකයක පිවිසලා ඉන්නේ. ඒගොල්ලන් ජංගම දුරකථන පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ අන්ත එක ඉතිහාසයේ තියෙන ඉගැන්වීම් ඇත්තටම අපි කිව්වොත් හරිම නීරසයි සමහර වෙලාවට. මොකද අපි සිලබස් එකක් එක්ක යනකොට සමහර අවස්ථාවලදී දැන් තියෙන ළමයාට ඒක එච්චර ගෝචර වෙන්නේ නැහැ. ඉතින් මගේ මූලික අරමුණ උනේ මේ දරුවන් ඉතිහාසය කෙරේ නැඹුරු වෙන. ඉතින් මට අවශ්‍ය වුණා මේ පොතට තාක්ෂණය යොදා ගන්න. ඉතින් මම තාක්ෂණය යොදා ගැනීමේදී මේ සෑම රජ කෙනෙකුටම වෙන වෙනම QR කේතයක් අඩංගු වෙනවා. මම මුලින් කිව්වා මගේ පොතේ අඩංගු වෙන්නේ ෆැමිලි ට්‍රීස්. ෆැමිලි ට්‍රී එක ඇත්තටම මම ඒක ලියලා නෙමෙයි තියෙන. මගේ පොතේ අකුරු හරි අඩුයි. නමුත් A4 පිටු 650ක් අඩංගු වෙනවා. සම්පූර්ණ වර්ණයෙන් තමයි මේ පොත තියෙන්නේ. එතකොට මේ හැම රජ කෙනෙක්ටම QR කේතයක් තියෙනවා. එතකොට ඒ QR කේතය මම දාන්නත් හේතුව තමයි දරුවෝ අඩුවෙන් කියවල මේ රජතුමා ගැන හරි විශේෂයෙන් වැඩිදුර තොරතුරු හොයන්න අවශ්‍ය වුණොත් QR එක හරහා වෙබ් එකත් එක්ක සින්ක් වෙලා ඒ රජතුමා ගැන, කියනකොට ඒ අදාළ රජතුමාගේ page එක සහ විස්තර සහිත මගේම වෙබ් පිටුවකට ඒ ඔහු ගෙන යනවා. එතෙන්දී දරුවන්ට ඕන කෙනෙකුට ඒ රජතුමා පිළිබඳ වෙනතරතුරු සාසනික සේවාවල් කරපු දේවල් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ හැම රජ කෙනෙක්ගෙම මහාවංශයට අනුකූල ඕන් කරපු දේවල් මම සජීවීකරණය කරලා තියෙනවා. දැන් ඒ ව්‍යාපෘති කරගෙන මින් යන්නේ රජවරු දැන්ට මම කරගෙන යනවා මහාවංශයට අදාළ ඕන් කරපු සාසනික සේවාවල් සහ ඒ පැරණි ආකාරයට රජ මාලිගා දාගැබේ ඔක්කොම නිර්මාණය කරමින් ඒ රජවරුන්ට වෙන වෙනම අපිත් මේ සිනමැටික් කන්ට්‍රාම එකක් වගේ විනාඩි 10කින් 15කින් මේ රජතුමා ගැන සියලුම විස්තර බලන්න පුළුවන්. ඒතකොට ළමයාට මේ පොත සහ අන්තර්ජාලයත් එක්ක සින්ක් වෙනවා. ඉතින් මේ වගේ ඔග්මන්ටන් රියැලිටි වගේ නවීන දේවල් ඒකත් එක්ක ඇතුළත් කරනවා. ඉතින් ඒ තියෙන කරුණුත් එක්ක ඒ QR කේතයත් එක්ක ඇත්තම වෙබ් එකට ගියාට පස්සේ ඕන කෙනෙකුට තමන්ට කැමති භාෂාවකින් ඒක බලා ගන්න හැකියාව තියෙනවා.
2: මම හිතන්නේ ඔබ ඉතාම හොඳින් විස්තර කරා. කොහොමද මේක අද ලෝකේ ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඔබ කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි දැන් මේ වටිනා කියන මේ වගේ පොතක් Taman සතු කරගන්න කැමති අය බොහොම ඉන්න පුළුවන්නේ. එහෙම කෙනෙකුට දැන් ලංකාවට ගියපු වෙලාවක කොහෙන්ද මේ පොත ගන්න පුළුවන්? ඒ වගේම එහෙම නැත්නම් ගෙන්න ගන්න පුළුවන්ද කාට හරි?
3: ඔව්, ඇත්තටම මේ පොතේ මට අවශ්‍ය වුණා මේ පොත. මොකද අපි මේ කතා කරන්නේ අපේ අභිමානය ගැන, අපේ ඉතිහාසය ගැන. අපේ අභිමාන ඉතිහාසය නැත්තම් අපේ අනාගතයක් නැහැ. මොකද දරුවෙක්ගෙන් අභිමානය ගෙඩිය ගියාම ඒ දරුවගේ රට ගැන තියෙන ආදරය සහ ඒ ඔවුන්ගේ වගකීම ඔවුන්ගෙන් ගිලිහෙනවා. ඉතින් ඒ අභිමානය ඇති කරන්න නම් ඒ දරුවාගේ මනසට අපි ඇතුල් වෙන්න ඕනේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත්, මම මේ රූප නිර්මාණය කරන්න ප්‍රධාන හේතුව වුණේ මේ අභිමානය දරුවන්ට දෙන්නේ. ප්‍රතාපවත් රජ කෙනෙක්ද, අලස රජ කෙනෙක්ද, මොහු සටන් වලට ගොඩක් සටන් කරපු රජ කෙනෙක්ද කියන ප්‍රතිරූපය දෙන්නේ. ඉතින් ඒ වගේ ගොඩාක් කරුණු කාරණා මේ පොතේ අඩංගු වෙනවා. ඉතින් කෙනෙකුට ගෙන්නා ගැනීමට අවශ්‍ය නම් ඒ පොත තරමක් විශාලයි, කෙන කිලෝ 2.8ක් වගේ බරකින් යුක්තයි. මොකද මට අවශ්‍ය නැහැ පොත අතට ගැනීමදිම ඒ දරුවෙක්ට හරි ඕන කෙනෙක්ට මේ අපේ රටේ අභිමානීය අපේ රජවරු ගැන තියෙන පොතක් කියන හැඟීම දෙන්න. ඉතින් ඉතාම සීමිත පිටපත් ප්‍රමාණයක් තමයි මුද්‍රණය කරේ. කෙනෙකුට මගේ WhatsApp අංකය දෙන්න පුළුවන්. එතකොට අපිට ඕස්ට්‍රේලියාවට හරි මේ ලෝකේ ඕනම තැනකට අපිට යවන්න පුළුවන් ඒ අදාළ කුරිය ගාස්තු ඇතුළත් කරලා. ඉතින් ලංකාවේ හිටියොත් ඒ ලංකාවේ ඉන්න ලිපිණියටත් අපිට කුරිය කරන්න පුළුවන්. වෙන බුක්ෂොප් වලින් ගන්න දැනට අවස්ථාව අදල නැහැ. මොකද ඉතාමත් සීමිත පිටපත් ප්‍රමාණයක් තිබෙන නිසා.
2: ඔව් ඉසුරාපි, ඔබේ WhatsApp දුරකථන අංකය සඳහන් කරමුද? කෙනෙකුට අවශ්‍ය නම් ඔබ සම්බන්ධ කරගෙන මේක ලබා ගන්න පුළුවන්. එතකොට
3: ඔව්, ඇත්තටම මම අංකය කිව්වොත් මගේ අංකය 0711 400 300 සහ 0701 400 300. 711 400 300 සහ 701 400 300 කියන අංක දෙකටම කතා කරලා ඒ පිළිබඳ විස්තර දැනගන්න පුළුවන්. ඒතකොට මගේ තියෙනවා mahavansaya.com කියලා වෙබ්සයිට් එකක්. ඒ වෙබ්සයිට් එකට ගියොත් ඒ වෙබ්සයිට් එකේ තියෙනවා මම මේ පොත පිළිබඳ කරපු මොනවද අධ්‍යයනයන්, මේක කරේ කොහොමද, මේක අන්තර්ගත වෙන්නේ මොනවද ආදී සියලුම කරුණු කාරණා එකේ තියෙනවා. ඒකෙනුත් ඔබට මේ පොත වෙන් කර ගැනීමේ අවස්ථාව සලසලා තියෙනවා.
2: අපි නැවත වරක් කියමුද ඔබේ දුරකථන අංක දෙක?
3: 0701 400 300 සහ 0711 400 300.
2: ඔව් ඉසුර, අපිට තවත් මේ ගැන කතා කරන්න නම් කැමතියි. හැබැයි අපිට තියෙන කාල වේලාව සීමිතයි හින්දා අපි ඔබට මෙතනින් සමුදෙනවා. ඉතින් ඔබ මේ කරලා තින්නේ බොහොම වටිනා කටයුත්තක්. තවදුරටත් මේ වගේ වටිනා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි බොහොම සන්තෝෂ වෙනවා. ඒ වගේම බොහොම උණුසුම් ඔබට සුබ පතනවා මේ ඔබ ලබාගත් ජයග්‍රහණයට. අයිබෝවන්.
3: අයිබෝවන් බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ.
4: පොසන් පොහොය දිනේ මිහින්තලයි වගේම සිතුල් පවහා ඊ අවට බැතිමිතුන්ගෙන් පිරියනවා. පූජ්‍ය මාතරම්බ හේමරත්න හිමියන්ගේ ගීපද සංකල්පනාවක් ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සංගීතත් කොට තිබෙනවා. ගායනය විශාරද සුනිල් එදිරිසිංහ.

0: අපි දන්නවා ස්පර්ශයෙන් විධානය ශ්‍රී ලංකාවේ බෞමික අඛණ්ඩතාවය, ස්වෛරත්වය සහ සාමය වෙනුවෙන් අතිවිශාල වැඩ කොටසක් කරනවා. ඒ වගේම තමයි ස්පර්ශ සංවිධානය ශ්‍රී ලංකාවේ බොහොමයක් ප්‍රජා වැඩ කටයුතු වල යෙදෙනවා. ඉතින් අද අපි ත්‍රිත්‍රිපිටිසෙට් ගුවන් විදුලියට සම්බන්ධ කරගන්නවා ස්පර්ශ සංවිධානයේ සභාපති ආචාර්ය දසරත් ජයසූරිය මහත්මයාව. මෑතකදීම කරපු මේ සමාජ සත්කාරක වැඩ කටයුතු ගැන දැනගන්න. අයිබෝවන් ආචාර්ය ජයසූරිය මහත්මයා.
1: අයිබෝවන් මහේන්ද්‍ර, සුබෝදයසනක් වේවා.
0: ඔබතුමන්ලා මේ මෑතකදී බොහොම වැදගත් ප්‍රජා සත්කාරක ක්‍රියාකාරකම් දෙකක් කරා මං හිතන්නේ. අපි ඒකේ පළවෙනියෙන්ම කරපු එක ගැන පොඩ්ඩක් කතා කරමුද?
1: ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ මේ ත්‍රිපල ලිසන් ගුවන් විදුලියේ මේ අවස්ථාව ලබා දීම ගැන. ස්පර් සංවිධානය වෙනුවෙනුත් එහි සමාජිකයෙක් වෙනුත් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. පළමුවෙන්ම අපි මේ මඩකලපුව දිස්ත්‍රික්කයේ නැගෙනහිර පළාතේ උන්නි කුඩා කියන ගම්මානයේ ව්‍යාපෘතියක් කරා. ඒක ඇත්තටම අපිට දැනගන්න ලැබුණේ මේගොල්ලන්ගේ තියෙන අවශ්‍යතාවය ගැන දිත්වා කුණාටුවෙන් පස්සේ ඒගොල්ලන්ට වෙච්ච අකරතැබ්බයකට ප්‍රතිකර්මයක් හැටියට කර යුතු වැඩපිළිවෙලකට අපේ අත ගහන්නයි අපි ඒක කරේ. පළමුවෙන්ම කියනවා නම් මේ විශේෂම ද්‍රවිඩ සහ මුස්ලිම් සම්භවයක් ඇතුව තියෙන ප්‍රාදේශීය සභාවලින් සිංහල ගම්මානවල ඉන්න ජනතාවට වෙන සේවයන් ඉතාමත්ම අවමයි. මොකද 1988 තිබ්බ ව්‍යවස්ථා සංශෝධනයකින් උතුරු සහ නැගෙනහිර පළාතේ රාජ ආයතනවල භාෂාව හැටියට ද්‍රවිඩ භාෂාව පළමුතනක් ලබා දීලා තියෙනවා. එතකොට සිංහල භාෂාවෙන් කවුරු හරි ගිහිල්ලා කතා කරන්න ගියොත් එතනට පරිවර්තකෙයි නැත්නම් ඒක හරියට කරගන්නත් බෑ. ඒ වගේම ඒ වගේ පළාත්වල තියෙන දිස්ත්‍රික්ක මට්ටමින් සහ පළාත් සභාවලින් ප්‍රාදේශීය සභාවලින් නොඑක් දුෂ්කරතාවයන් වලට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රාදේශීය සභාව ඉතින් ඇවිල්ලා ප්‍රධාන පාර මඩකලපුවේ ඉඳන් කිලෝමීටර 38.5ක් තියෙනවා ඔය පුන්නි කුඩා කියන ගම්මානයට යන්න. පුන්නි කුඩා ගම්මානයට යන ප්‍රධාන පාර මේ ප්‍රාදේශීය සභාව විසින් වහිවතුර එනවා කියලා උස්සලා තියෙනවා මේ දිත්වායකට පළමුව. එතකොට ඒ උස්සලා තිබ්බට මේ ගමට මේ පුන්නි කුඩා කියන ගමට යන්න තියෙන පාරවල් වලට තියෙන පාරවල් දෙකක ප්‍රධාන පාර ඒ බෝක්කු පද්ධතිය සාමාන්‍යයෙන් මේගොල්ල හදලා ඒක ලොකු පාරවල් නිසා ඒක සාමාන්‍ය පාලමක්ම නෙවෙයි බෝක්කුවක් තිබ්බට ඒක නිකන් හයිබ්‍රිඩ් එකක් භාගෙට පාලම භාගෙට බෝක්කුව වගේ එකක්. ඉතින් මේ වැඩේ උනේ දිත්ව කුණාටුවෙන් ආපු වතුර ටික අර පාර නිකන් ඩෑම් එකක් වගේ බණ්ඩ එකක් තිබිලා මේ ගම්මානේ සම්පූර්ණයෙන්ම යට වුණා. සාමාන්‍යයෙන් යට වෙන්නේ නැති ඉඳලා හිටලා යට වෙන ගම්මානේ හොඳටම යට වුණා. වතුර බහින්නෙත් නැහැ. ඉතින් මේ අඳුනාව අපි YouTube එකෙන් දැකලා ඒ වගේම නැගෙනහිර පළාතේ ওই මඩකලපු දිස්ත්‍රික්කයේ වැඩ කරන දොස්තර මහත්මෙක් ඉන්නවා මෙහේ ලංකාවේ. ඒ දොස්තර මහත්මයාගේ නම ඇත්තම ඩොක්ටර් තන්දික එපිටගඩුව කියලා. බුඩිස් බ්‍රදර්හුඩ් කියන සංවිධානයක් මාර්ගෙන් තමයි එතුමා අවුරුදු 10කට වැඩිය මං හිතන්නේ ලොකු සමාජ සත්කාර මෙහෙවරක් කරනවා. ඒ මහතාගේ මාර්ගෙන් අපි මේ ප්‍රශ්නේ දැනගෙන ඒ මහතා සමගත්වල් බැඳගෙන ලංකාවේ අපි මේකට පද්ධතියක් ඒ වතුර ගලාගෙන යන තියෙන පද්ධතියක් ඩිසයින් කරලා ජිනේ කෙනෙක්ට කියලා ඒ මහත්මයා අපිට නොමිලේ කරලා දුන්නා. ඊට පස්සේ ඒක දැන් අපි සාදා නිමකර අවසානයි 18 වෙනිදා මමත් සංවිධානයේ උපසභාපති කීර්ති ජයසූරිය මහත්මයාත් පුන්නි කුඩා ගමට මඩකලපුවේ අන්න බලාපොරොත්තු වෙනවා. ඒ ජනතාවත් සමග බොහොම සන්තෝෂයි මේ වැඩේ කරපු එක ගැන. ඒකට අපි සෑම කෙනෙකුටම ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ තකුණාටුව අවස්ථාවේදී අපට උදව් කරපු අයට වගකීමක් තියෙනවා. අපි මුදල් දිවිමන වටද කියලා මේ තාමත් ඉතිරිලා තියෙන මුදල් අපි ඒ වගේ තිරසර විසඳුම් සඳහා යොදමින් පවතිනවා. ඉතින් ඒක ලොකු සත්ක්‍රියාවක්. එයින් අර ගමේ සිට මිනිස්සුන්ට කිලෝමීටර 3.5ක් විතර රවුමෙන් යන්න තිබ්බ පාරක් දැන් ඇත්තටම කෙලින්ම තමන්ගේ පාරට D15කින් ඒක අපි සම්බන්ධ කරලා දීන්නේ මහා පාරට. ඉතින් ඒක ලොකු සෙතක් එයාට. එයා හුඟක් ජීවත් වෙන්නේ දීවරයන් හැටියට. දීවරයන් සහ පොල් වගේ කෘෂිකර්ම දේවල් විකුණගෙන ඉතින් ඒකට ට්‍රැක්ටර් එක ට්‍රේලර් එකකට උනත් ඇවිල්ලා පොල් පටවන්න දැන් විදියක් තියෙනවා. කිලෝමීටර 4.5ක් වටෙන් ඉන්නේ නැතුව. ඉතින් මේ ව්‍යාපෘති ඉතාමත් සාර්ථකයි. ජනතාවට ලොකු සහනයක් වුණා ඒ කරලා දුන්න එකෙන්. අපේ ෆේස්බුක් අඩවයට අපි ළඟදිම ඒක අප්ලෝඩ් කරන්නම්. ඒ ප්‍රශ්නේ තිබ්බ වීඩියෝ එකයි ප්‍රශ්නේ විසඳලා මේක 18 වෙනිදායින් පස්සේ අපි දාන්නම් අපි ව්‍යාපෘතියට සම්බන්ධ වුණේ කොහොමද කියලා. බොහොම ස්තුතියි මෙල්බර්න් නගරේ ඉන්න ජනතාවට. දෙවනි ව්‍යාපෘතිය තමයි මං හිතන්නේ අපි අසන්නන්ට මතක ඇති ගල්ගම්මුවේ සන්තබෝධි ස්වාමීන් වහන්සේ මීට මාස දෙකකට පමණ පෙර මෙල්බර්න් නගරයේ චාරිකාවක යෙදුනා. උන්වහන්සේගේ තාමත්ම සාර්ථක ඒ චාරිකාවෙන් පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීමට තියෙන අවශ්‍යතාවය හොඳට පෙන්ලා දුන්නා මෙල්බර්න් නගරයේ සිටින ජනතාවට. මොකද ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයේ ඒකීය භාවය සහ ස්වෛරී භාවය ආරක්ෂා කරන්න තියෙන හොඳම උදාහරණ තමයි ලංකාවේ පුරාවස්තු. මේ පුරාවස්තු වලට කතා කරන්න බැරි වුණත් මේ අය කොච්චර කාලයක් තිස්සේ පැවතුනාද කියන එකෙන්ම තේරෙනවා ශ්‍රී ලංකාවේ බෞද්ධයා බුද්ධාගම ඒ වගේ අපේ වාරිමාර්ග තාක්ෂණති මොනතරම් ඉදිරියට සිටියාද. ඒ වගේම තමයි අර ගල්පාලම් වගේ දෙයක් ඔබතුමන්ලා කවුරු හරි ගිහිල්ලා මේ අසන්නන් ගිහිල්ලා තියෙනවා නම් බලන්න මේ ජීවිතයක් තමයි අනුරාධපුරේ ගල්පාලම. ඒ වගේම තවත් අපි කියනවානේ මේ ඕස්ට්‍රේලියාවේ අපි නේංකාල් වල කියනවා රේන් වෝටර් හාවස්ටිං කියලා. ඒ රේන් වෝටර් හාවස්ටි වුණත් අපිට බලන්න පුළුවන් ඉසුරුමුණියට යනකොට වම් පැත්තේ ලුක්සාල ගල් පර්වත දෙකක් තියෙනවා. ඒ ගල් පර්වතෙත් රේන් වෝටර් කලෙක්ෂන් පද්ධතියකුත් තියෙනවා. ඉතින් අපි ගල්ගමුවේ සන්තබෝධි හාමුදුරුවොත් එක්ක උන්වහන්සේගේ දරුවන්ට භෝගස්වැව එක භෝගස්වැව දෙක පරාක්‍රමපුර මම කියන්නේ මේ වවුනියාවනුත් උතුරට හොඳ යනවා නම් වවුනියාවනුත් තව පැයක් විතර යනවා මේ පරාක්‍රමපුරයට යන්න. ඉතින් අපි එතන ඇත්ත වශයෙන් මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට අතහිතක් වෙන්න සන්තබෝධි හාමුදුරුව සිග්නස් තක්ෂිලාව කියලා තක්කමුනි පදනමෙන් කරගෙන යනවා. ඒකේ පරිගණක තාලාවක් හැදීම සඳහා අපි මුල්ගල තියලා ඒක වැඩ කටයුතු ආරම්භ කරා. ඒකට අපිට දායක වුණා මෙල්බර්න් වල දායක මහත්මෙක්. එතුමාගෙන් අහන්න නැතුව නම කියන්න හොඳ නැති නිසා මම නම කියන්නේ නැහැ. කොහොම හරි සංවිධානය ගැන තියෙන විශ්වාසයත් අපි තමයි ඒක සම්පූර්ණයෙන්ම මේ ප්‍රොජෙක්ට් මැනේජ් කරන්නේ. ඒ කියන්නේ ව්‍යාපෘතියේ මුලගලේ ඉඳන් වැඩේ හරියට වෙනවද ප්‍රමිතියට තියෙනවද කියන එක බලලා ඒක හදලා දුන්නා. පස්සේ ස්වාමීන් වහන්සේගේ ඒ දරුවන්ට අධ්‍යාපනය සඳහා විෂයක් හැටියට ගණිතය විද්‍යාව ඒ වගේම පරිගණක තාක්ෂණය ICT ටෙක්නොලොජි කියන විෂයන් සඳහා උසස් පෙළ සහ සාමාන්‍ය පෙළට උගන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ දේවල් කිරීමට සංවිධානය ගැන තියෙන විශ්වාසය නිසා තමයි ජනතාව අපිට ආධාර සපයලා දෙන්නේ. ඉතින් ඒ ආධාරත් අපි ලංකාවේ දන්න අපේ අයගේ ආධාරත් අපි එක්කහු කරගෙන මේ වගේ ප්‍රාප්ති කිරීමෙන් අපේ දිලිඳු බව කියන චක්‍රයේ හැමදාමත් කැරකී කැරකී සිටින ජනතාවට යම් කිසි විදියක සහනයක් ලැබීම සඳහායි මේ සමුන්නාසල අපිට දුම්බු මුදල් වලින් අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒක නිසා ඒ වැඩ කටයුතු වලට අපිට දිගටම සමුන්නාසලගේ ආධාර උපකාර ලැබේවා කියා මම පහන් සිතින් ප්‍රාර්ථනා කරමින් මහේන්ද්‍ර කාලිංග මුදලි මහත්මයාට මම ස්තුතිවන්ත වෙනවා 3SSS ගුවන් විදුලියට මේ අවස්ථාව අපට ලබා දීපු එක ගැන. ආයුබෝවන්.
0: දසර ජයසූරිය මහත්මයව අපි දන්නවා හැමදාම ශ්‍රී ලංකාවේ ඉන්න හොඳම දේ කරන ස්පර් සංවිධානයේ මේ වරත් කරලා තින්නේ ඉතාම වටිනා කාර්යයන් දෙකක්. ඉතින් ඔබ ඇතුළු කණ්ඩායමට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩ කටයුතු කරගෙන යන එක ගැන. ඒ වගේම තවදුරටත් මේ වගේ වැඩ කටයුතු කරගෙන යන්න ලැබේවායි කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.

ලස්සන රිදම් මේකට කාගේ වුණත් හිත බැඳෙනවනේ. එහෙම රිදම් එකක් ඇති කිසිම දවසක මූණට මූණ හම්බෙලා නැති ඕනම කෙනෙක් අතර බැඳීමක් ඇතිනේ. අපි එහෙම රිදම් එකක් හදනවා.

ඒකේ අරමුණ තමයි මේ ලෝකෙ පුරා විසිරී සිටින අපේ අයව විශේෂයෙන් අපේ පුංචි ළමයින්ගේ අතර ලංකාව ගැන බැඳීමක් ඇති කරන්නේ.

0: රිදම් ඔෆ් ලංකා නැටුමෙන් සංගීතයෙන් හිතවත් කමින් ගොඩනැගෙන ආදරණීය බැඳීමක් මේක. ලෝකෙ කොහේ හිටියත් මේ දෙසැම්බර් 19-20 දවස් දෙකේ ඔබ ඉන්ඩෝනේ රිදම් ඔෆ් ලංකා සමග. මොකද මේක ඔබ ඉන්නම ඕනේ වැඩක්.
1: ගුවන් විදුලියේ සිංහල සේවය FM 92.3.

සුගීසර බණ්ඩාර මැතිතුමාව අත්අඩංගුවට ගොඩ ගත්තා. හරියට පාතාල කල්ලියක් මර්ධනය කිරීම සඳහා කරපු මෙහෙයුමක් හැටියට. සුගීසර බණ්ඩාර මැතිතුමා කියන්නේ සාහසික අපරාධකාරයෙක් නෙවෙයි. මේ විදිහට සුගීසර බණ්ඩාර මැතිතුමා සමඟ ඒ වාහනේ හිටපු තව පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. පැය පහක් හිර කරගෙන සිටියා. කිසිම චෝදනාවක් නැහැ. දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඒක සාපරා දැන් ඒ සම්බන්ධයෙන් අභියාචන අධිකරණයේ ඉදිරියේ නඩුවක් දැමීමට අවශ්‍ය පසුබිම අපි දැනටමත් සකස් කරගෙන යනවා. මේක පොලිස් රාජ්‍ය ආඥාදායකත්වයක් කරා යන ගමන. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුකමිටුවක් ශ්‍රී ලංකාවට පැමිණලා තිබෙනවා. ශාරීරික වද හිංසා පිළිබඳ ශ්‍රී ලංකාව තුල තත්ත්වය ගැන ගැඹුරු විමර්ශනයක් කළා වාර්තාවක් රජයට ඉදිරිපත් කිරීම. සුරේෂ් සාලේ තත්ත්වය ඒ සම්බන්ධයෙන් වැදගත් වෙනවා. ඒ කියන්නේ නඩුවට අදාළ දේවල් අධිකරණයට බාරයි. ඒ වගේ නේ අපි අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ. එනේ GSP Plus කියන්නේ අපිට ලැබෙන සුවිශේෂ සහනය. හැබැයි ඒ වරප්‍රසාදය අපිට ලැබෙන්නේ යම් යම් කොන්දේසි වලට යටත්. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය. දැන් ඒ ජාත්‍යන්තර සම්මුතියයි අපේ රටේ දැනට බලාත්මක වන ත්‍රස්ත විරෝධී පනතේ අතර පැහැදිලි ඝට්ටනයක් ගැටුමක් නොගැලපීමක් තියෙනවා. වර්තමාන සමාජයට ගැලපෙන විදිහට මේ පරණ පනත අලුතෙන් සකස් කරගන්න ඕනේ. ඒක නොකළොත් GSP Plus සහනය අහිමි වීමේ පැහැදිලි අවධානමක් තියෙනවා. ඒ සංස්ථාවේ සභාපතිතුමා කිව්වා දින 35කට වැඩි කාලයක් සඳහා Taman සතුව තොග තිබෙන බව. අපේ ප්‍රශ්නය දින 35කට තොග තිබුණා නම් ඒ තොග මිලදී ගත්තේ පැරණි මිලට නම් දින 6ක් 7ක් ඇතුළත ක්ෂණික තෙල් මිල වැඩි කිරීම නිසා ගබඩාවල තිබිච්ච තෙල් තොගවලට ලැබිච්ච අතිරේක ලාභය කොච්චරද කියලා ජනාධිපතිවරයා රටට ප්‍රකාශ කළ යුතුයි. ඒක තමන්ගේ ගබඩාවල තිබිච්ච තෙල් වලට ගත්ත කප්පම. ඒක රුපියල් කෝටි 600කට වැඩි බව අපේ තක්සේරුව. දැන් මොකද කාන්තේ සංස්ථාවේ සභාපති කියන්නේ? බිමල් රත්නායක

0: එතුමා කියන්නේ පරණ තොගවලට මිල අඩු කරන්න අපිට බෑ. හැබැයි පරණ තොගවලට මිල වැඩි කරන්න පුළුවන්. මේ කරන්නේ ජනතාව ගසා කෑමක්. ඒ අනුව අපි කියනවා අනුර කුමාර දිසානායක මහත්මයාගේ ඉතාම අසාධාරණ හෙන ගහන බදු අය කළ තියෙනවා. අද දවසකට ඩොලර් මිලියනයක් මිලියන දෙකක් අතර මුදලක් කුච්චනවා ගල්ලඟුරු නැවුත් 30ක් වංචා කිරීම නිසා අනුර කුමාර දිසානායක ආණ්ඩු. ඒ පිළිබඳ කිසිම පරීක්ෂණයක් කෙරෙන්නේ නැහැ. ඒ ගල්ලඟුරු වංචාවෙන් තමයි මේ ඩොලර් හිඟය එන්නේ. මේ ගෙවුම් ශේෂාරබුදේ එන්නේ මේ රටේ ඩොලරයට මේ පීඩණය එන්නේ ඩොලරය 330-40 වෙන්නේ.
1: ගෝලීය බොරතෙල් වැඳපලේ අඛණ්ඩව පහළ යෑමේ සහනය ජනතාවට ලබා දීම සහ පෙට්‍රල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 74කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 67කින් පහළ දමන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ශිවා ශරීෆ් පසුගියදා ප්‍රකාශ කළ බව තමයි එම වාර්තාවේ සටහන් කර තියෙන්නේ. ඇහුනේ නැහැ වගේ යමු ඊළඟ නිවුස් එකට. ඇහුනේ නැහැ වගේ ඊළඟ එකට යමු. පාකිස්තානයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. මොකද හේතුව අපිට තාම යුද්ධය ඉවර නැහැ. පාකිස්තානයට නම් යුද්ධය ඉවරයි. මොකද ඒගොල්ලෝනේ සාමගි විසුමේ මැද හිටියේ මැදිහත්කාර පාර්ශවයට එහලට යුද්ධය ඉවරුණාට අපේ යුද්ධය ඉවර නැහැ. මෙහෙ තාම සුද්ධ යනවා. තම රටකම තෙල් මිල අඩු වෙනකොට මෙහි ආණ්ඩුව තෙල් මිල වැඩි කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ලෝකයේ හැම රටකම ලෝක තෙල් මිලට සාපේක්ෂව ඒ රටවල තෙල් මිල අඩු වෙනකොට මෙහි ආණ්ඩුව තෙල් මිල වැඩි කරනවා කියලා තමයි නාමල් රාජපක්ෂේම ගේම ප්‍රකාශයක සටහන් කර තියෙන්නේ. දුක් විඳින අන්තිම පැය කියලා ඒකනේ අපි කතර ගැහුවේ. දැන් පැය 24ම දින 365ම දුක් විඳින රටක්.
2: ගෝලීය බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටුණු නමුත් එම පහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල කිසිදු අයුරකින් ගැලපීමට පියවරක් ගත්තේ නැහැ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවියද පැවසුවේ ඉන්ධන මිල පහළ දැමීමේ හැකියාවක් රජයට නොමැති බවයි.
3: කලින් ගත්ත තෙල් තමයි මේ වෙනකොට වෙළඳ පොලේ තියෙන්නේ. එතකොට තෙල් ගන්නකොට මීට වඩා විශාල මුදලක් වැය කළා තමයි තෙල් ගත්තේ. මේ මුදලට අපි තෙල් විකුණන්නේ ඒකේ බරෙන් කොටසක් රජය දරන නිසා තමයි මේ 400 ගානකටත් අපිට තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඇත්ත මිල ගත්තොත් ලීටරයක් 700 ගානක් විය යුතුයි. තෙල් වල මිල අඩු වෙනකොට ඒ තෙල් ඒ සහනය දෙන්න පුළුවන් විගසම අපි ඒක අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දෙනවා. ලෝක වෙළඳ පොලේ තෙල් අඩු වුණා කියලා දැන් අපිට තෙල් මිල අඩු කරන්න බෑ.
4: අගමැති එකක් කියනකොට බිමල් රත්නායක තව එකක් කියන මේක හොඳයි අර වාද බයිලා කියන මේකෙන් තේරෙන්නේ කැබිනට් මණ්ඩලයේ මේ පිළිබඳ සාකච්ඡා වෙලා නැහැ. පාකිස්තානයේ දීලා තියෙනවා අනිකුත් රටවල මේ සහනේ දීලා තියෙනවා මිනිසුන්ට වැඩි කළොත් ඕන වෙලාවක වැඩි කරන්න සූදානම්. හැබැයි අඩු කරාම අඩු කරන්න බෑ. එච්චරට තණ්හාවෙන් පිරලා තියෙන්නේ මේගොල්ලෝ. ආණ්ඩු කරන්නේ නෙමෙයි මේගොල්ලෝ මේ බිස්නස් එකක් කරන්නේ. අර ගමේ පොලිකාරයාගේ වැඩේ කරන්නේ. අර මයික් එකක් ඇල්ලුවම ඔහේ දන්න දේ 700ට දෙන්නවලු. 700ට දෙන්න වෙන්නේ මට කියන්න හිතෙනවා මොනවද දෙන්න පුළුවන් කියලා 700ට. පුනුරුදය නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ගසාකන රුදය.
5: අපිට හිතෙනවා අර කාංචන ඇමතුමාගේ සාක්කුවට ගියා වගේ මොන මොන හරි යනවත් දන්නේ නැහැ. ඉතින් ඔය කලින් අපි කීපෝ මේ අපි ඔය කියන්නේ ඒගොල්ලෝ මේ වර්තමාන ආණ්ඩු විපක්ෂ නිදි කියපුවා. වහාම ඉන්ධන මිල අඩු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ගෑස් මිල අඩු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. රට පුරාම භූමි තෙල් හිඟයක් තියෙනවා. මීගමුවේ දීවරින්ට බෝට්ටු ටික එළියට දාගන්න මේ දීමට දාගන්න විදියක් නැහැ. හලාවත දීවරින්ට බෝට්ටු ටික දීමට දාගන්න විදියක් නැහැ. අපිට ඉන්ධන මිල සහ ගෑස් මිල අඩු කරොත් එහෙම ආහාර මිල අඩු කරලා දෙන්න පුළුවන් හෙට හරි.
2: දේශීය ව්‍යවසායකින් බලගැන්වීමේ සංවිධානයද ඉල්ලා සිටින්නේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යාමේ වාසිය මෙරට ජනතාවට ලබා දෙන ලෙසයි.
6: අපි කියන්නේ මේ තෙල් මිල මත ගහන බද්ද අඩු කරලා හරි වහාම මේ රටේ ජනතාවට මේ තෙල් මිලේ සහනය හැකික් මිල ලබා දෙන්න කල් මරන්න එපා ඔබතුමාලා.
7: මෙතන ඕනේ කර්මාන්තකරුව විනාශ කරන්නද ව්‍යාපාරික විනාශ කරන්නද? ජනාධිපතිතුමනි, මෙතුවක් කල් අප රටේ වැඩි වෙච්ච කිසිම දෙයක් අඩු වුණේ නැහැ. ඉන්ධන සමගම ඉහළ ගිය සියලුම දේවල් කෑම බීම කොන්ත්‍රාත්කරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ඒ සියලු දෙයක් අඩු කරන්න.
2: ලබන මාසයේ නියමිත බස් ගාස්තු සංශෝධනයේදී කිසිදු අයුරකින් ගාස්තු පහළ නොදමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
8: මේ වෙලාවේ කන්ඩිෂන් එකක් දානම ඉසල අඩු වුණත් අපි මාස 6ක් පුරා අපි බස් ගාස්තු අඩු කරන්න කටයුතු කරන්නේ නැහැ. මොකද කෝටි 60ක් මේ මාසෙට පාඩු වෙලා තියෙනවා. පුළුවන් නම් අපි කියනවා අපිට නඩු දාන්න.
1: අපි වල්පැල යවලා මල්පැල පාර්ලිමේන්තුවට ගෙනල්ලා දැන් මේ දකින්නේ මල්පැලවල ෂෝ එක.
9: 20 දෙනෙක් නැගිටලා මේ යෝජනාව තහවුරු කරනවා. ඒ නිසා අද දවසේ දැනට පවතින අපි යෝජිත විවාදයෙන් පසුව 19 වගන්තියේ ප්‍රකාරව පැය දෙකක් කාලයක් ලබා දීමට පුළුවන්කම තිබෙනවා උතුමන්නි.
10: අප දකින්නේ නැහැ මේ අවස්ථාවේදී මේ විවාදය නතර කරලා කරන්න තරම් විශේෂ අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා. ඡන්දයක් ඉල්ලනවා මේ සම්බන්ධව ඔබතුමා ඒ පිළිබඳව ඡන්ද විමසීමෙන් පසුව තීන්දුව කරන්න කියලා.
11: අපි මේක බොහොම පැහැදිලිව ඉල්ලන්නේ ස්ථාවර නියෝග 19 යටතේ. ඒක හොඳට කියවලා බලපුවාම මේ ආණ්ඩු පක්ෂයේ සභානායකතුමාගෙන් අවසර ගන්න අවස්ථාවක් නැහැ ඒක. මේගොල්ලෝ මේ උසාවි ගිනි දියපු අය.
12: ඒ පිළිබඳව අපි ඉල්ලා සිටින ඡන්දයක් ඔබතුමාලා 20ක් නැගිටලා ඉල්ලන්නේත් ඒක තමයි.
13: දරු කතානායකතුමා සභානායකතුමාට අවස්ථාව දුන්නා වගේ මටත් අවස්ථාව දෙන්න. පත් නොකරපු විනිසුරුවන් 8 දෙනා අභියාචනාධිකරණයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් පත් කිරීම. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ ඒ වයස් දීර්ඝ කිරීම අවසරද මේ වගේ කටයුතු වලින් අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වෙනවා.
14: ආණ්ඩු පක්ෂයේ කටයුතු තමයි අද දින ප්‍රමුඛ ස්ථානයේ ගන්නෙ. ඒ අනුව මේ කාරණාව රීත විරෝධී.
12: ගරු කතානායකතුමා ඔබතුමාට ඉල්ලා සිටිනවා මොන හරි එකක් තියෙනවා 146 වලින් යන්න ස්ටෑන්ඩින් ඕඩර්.
14: මන්ත්‍රීතුමාලා අසුන් ගන්න. ගරු මන්ත්‍රීතුමාලා අසුන් ගන්න.
15: ගරු කතානායකතුමා ඉස්සෙල්ලා ඔබතුමා මේක කළමනාකරණය කරගන්න.
14: ගරු මන්ත්‍රීතුමා
15: මෙතන
14: කළමනාකරණය
15: කරගන්න. මේක කරගන්න.
14: 146
15: ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වෙන්න එපා ගරු කතානායකතුමා.
14: පොයින්ට් පොයින්ට්
13: මන්ත්‍රීවරු 20ක් ඔබතුමාට යෝජනාවක් ඉදිරිපත් කළා තිබෙනවා. ඇයි විවාදයක් ලබන්න ඕනේ?
14: ගරු මන්ත්‍රීතුමා ගරු
16: යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය කියන මාතෘකාව පිළිබඳව අපි යෝජනාවක් ඉදිරිපත් කරා. ක්‍රමවේදයට ඉදිරිපත් කරේ. නමුත් කතානායකවරයා ව්‍යවස්ථාදායකයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන වෙනුවට අත්නොමතිකව කටයුතු කර මේ යෝජනාව සාකච්ඡාවට භාජනය කිරීම ප්‍රතික්ෂේප කිරීම අපි පිළිකුල් සහගතව හෙළා දකිමු.
17: අද වෙනකන් මේ පුරප්පාඩු අට පුරවන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අවුරුදු 200ක පමණ ඉතිහාසයක් තියෙනවා. මෙතරම් පුරප්පාඩු ප්‍රමාණයක් මෙතරම් දීර්ඝ කාලයක් පුරවන් නැතුව හිටපු ඉතිහාසයක් වාර්තා වෙලා නැහැ. මේ පෙන්වන්නේ කැරට්ටලයක්.
18: සමහරු හිටියා කපුටෝ ඉල්ලන්න කතා කරපු කට්ටිය. හැබැයි ඒගොල්ලන්ට අප දෙන්නවත් කට්ටිය තුනසමාරු අධිකරණ ක්‍රියාවලිය තව සක්‍රිය වෙන්න ඕන. විශේෂ අධිකරණ දාලා හරි නඩු අහන්න ඕන. නඩු අහන කාලය ප්‍රමාද කරන්න එපා තව. කල්ය දෑද යන්න දෙන්න හොඳ නැහැ. මොකද අපේ රටේ ජනතාවට තියෙන සාධාරණ කේන්තියක් වෛරයක් බදු මුදල් වංචා කිරීම පිළිබඳව, හොරකම් කිරීම පිළිබඳව, මහ ජනතාවගේ ධනය මංකොල්ල කෑම පිළිබඳව, හොරා කෑම පිළිබඳව වේදනාවක් තියෙනවා. ඒ චූදිතෙයින් රටින් අයත් මෙහෙට ගෙනල්ලා හරි, කපුටු කාක්ලා මෙහෙට ගෙනල්ලා හරි මේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලාපොරොත්තුවක් තියෙනවා.
19: අපි කියන්න ඕනේ අඳුන්නේ නැති ඇමතුමාට ඔය මැදට ආපු අපි කාටත් නඩු නැහැ. නඩු තියෙන්නේ ඔබතුමාලා 2005 බලයට ගෙනාපු උදවිය ඔබතුමාලාගේ හොඳම යාළුවන්ට තමයි නඩු තියෙන්නේ. නීති ආධිපත්‍ය සම්බන්ධව අපිට අදිසි විවාදයක් දෙන්න. නමුත් කතානායකතුමා ඒක නොදී ඡන්දෙකට යන්න හැදුවා. ස්ථාවර නියෝගවල නැහැ කොහෙවත් 19ට ඡන්දෙකට යන්න කියලා. ජනාධිපතිවරයා විගණනාධිපති පත් කිරීමේදී මේ දේම කළා. ඒ හින්දා තමයිද මේ අධිකරණ පද්ධතිය ගැන මේ සැකේ ඇති වෙලා තියෙන්නේ. ඒ අධිකරණයේ ස්වාධීනත්වයට කවුරු හරි ඕ මැදිහත් වෙනවා නම් ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවමගුල.
20: අද අපිට නීති විධානයේ ආධිපත්‍ය කියාදෙන සභාව එකයි ඉන්නේ අප පිට එළියේ. තව කට්ටියක් නඩුවල විත්තිකාරයෝ. ඒකත් හරියට කර සභාවතුමිනි කුඩු බොන මිනිහෙක් කුඩු නොබොන කෙක්ව වාඩි කරෝලා ඌට කුඩුවල තියෙන අගතිය කියා දුන්නා වගේ විකාර වැඩක්ම තමයි. මේකලා දක්වන අනුකම්පාව කොයි වගේද? හරෙන් නරියා කුකුල් කොටුවට දක්වන අනුකම්පාවම තමයි තියෙන්නේ. නඩුකාර තුමන්ලාව පත් කිරීම සිදු කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ මත ව්‍යවස්ථාදායක මණ්ඩලය ජනාධිපතිවරයා. ඇති වෙලා තිබෙන වේකන්සීස් පිරවීම සඳහා දැනටමත් කටයුතු කරමින් යනවා. බොන තේකෝ පැදල කිඹුල්ල දකින විපක්ෂයක් මොනවාරි බෙහෙත් ටිකක් බොන්න ඕන කට්ටියම ගිහිල්ලා මන්නම් කියලා. අද සෙන්කෝලේ උස්සකට දුවන්න හදනවා. මට කියන් තියෙන්නේ මෙච්චරයි. සෙන්කෝලේ ඔයගොල්ලෝ ගිල්ලත් නඩු අහන වේගය අඩු වෙන්නේ නැහැ. තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නැහැ. විනිසුකාරතුමන්ලාගේ වෛශ්‍රාම වයස දීර්ඝ කරන්න සාකච්ඡාවක් තිබෙනවා. ඔව් තිබෙනවා සාකච්ඡාවක් තිබෙනවා නැතුව නෙමෙයි.
15: රුපියල් මිලියන 36 දක්වා අඩු කරන්න ගිය ත්‍රෙෂෝල්ඩ් එක දැන් මිලියන 60ෙම තියෙනවා. ඒ වෙනස වෙන්නේ නැහැ. මේ සභාවේ කාලකෝට්ටිය යන වෙලාවේ ගරු ඇමතිතුමා හෙඩ්ෆෝන් එක දාගෙන මොකද්ද කිව්වේ? අපි මේක අකුල ගන්නවා. අකුල ගත්ත එක හොඳයි. ඉතින් මුදල්කාරක සභාව වහලා දාන්න ඕනේ කියලා කවුරු හරි කියනවා නම් ඒකෙන් මට පේන්නේ මුදල්කාරක සභාවේ වෙන දේවල් සමාජයේ සාකච්ඡා වෙන එක වළක්වීම සඳහා මේ වැඩේ කරනවා කියලත් කාට හරි ඕන නම් තර්ක කරන්න පුළුවන්. එහෙම කරන්න එපා.
0: පාර්ලිමේන්තු බලය අභ්‍යාස කරන්නේ පාර්ලිමේන්තුව තුල සිටින මන්ත්‍රීවරු 225ක් විසින්. මුදල්කාරක සභාවේ සමහර වෙලාවට මන්ත්‍රීවරු 4-5 දෙනෙකුට වඩා නැහැ. ඒතකොට මන්ත්‍රීවරු 4-5 දෙනෙකුට කිසිසේත්ම හැකියාවක් නැහැ මුළු පාර්ලිමේන්තුව වෙනුවෙන් පනතක් පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කිරීමට.
15: ලංකාවේ බෞද්ධ යාත්‍රා හිමියෝ කොටපස්සේ යනවායි කිව්වා. මාළු වල්ල ඇප්පයක් ගෑදෙනවා කිව්වා. අද ඇප් එකක් නැහැ, කොටත් නැහැ, ජනාධිපතිතුමත් නැහැ, දීවරුන්ට දෙන තහරෙත් නැහැ. ගොයියෝ මහපාට බැහැල ඉවරයි. අද දීවරය මහපාට බස්සන්නයි හදන්නේ. හැබැයි පුතෝ දීවරය මහපාට බැස්සොත් වෙන දේ හිතා ගන්නත් බෑ. හිතන දේ වෙන්න සිද්ධ වෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා. රටේ මිනිසුන් කන්න මාළු නැහැ. 205 දෙනාගේ මස් කන්න හිතනවා මේ විදිහට. මූ අපේ රස්සාවේ නගරෝති. කුදුම කර්මයන් මේ ගෙවල් වෙලා තියෙන්නේ. ඩොලර් හොරගම් කරනවා හැකර්ලයි කියලා මේ ඉන්නේ දස්තවා ජේපී කරෝ. හොරගම් කරන මේ රටේ තියෙන සම්පත කාටද මේ කියන්නේ අපි? 105 බලය තුන අප්‍රකමක් නැහැ. අපේ මිනිසුන්ට සහන ලබා

කුරා හොරා දෙකක් ඔබත් සමග ගුවනේ හමුවන අපිට දැන් ඔබගෙන් වෙන්ව යාමට සිදුවෙනවා. අද වැඩසටහන ගුවනට ගෙනීමේදී මට සහාය වුණා මහේන්ද්‍ර කාලිංග මුදලි, උදය ගෝවින්න, විජේ කරුණාසේන, ජයන්ත අමරතුංග, දෙවනි යාටිගල, ධනේශ්වරී යාටිගල, නිරූපා කුලරත්න, ආනන්ද කුලරත්න සමග ගාමිණී නාරම්පණාව. එළඹෙන සතියේදීත් සුපුරුදු වේලාවට සුපුරුදු වැඩසටහනක් රැගෙන ඔබ හමු වෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගෙන යන මම අද වැඩසටහනේ සම්පාදක ඔබේ හිතවත් බිල්ෆ්‍රෙඩ් සිරිවර්ධන. එළඹෙන සතිය සෝදායක සතියකට ආසිරි. ආයුබෝවන් වාසනාවන්.